තවත් එක සැන්දෑවක අපි පුරා හෝරා දෙකක් ඔබ සමග ගත කරන්නට ලක්මිහිරත් සමග එකතු වෙනවා. වැඩසටහන පටන් ගන්නට කලින් මතක් කරන්න කැමති ඔබට ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න. අපේ අංකය 04.68 2.77.88.6 සුපුරුදු පරිදි මැදිරියේ සාලිය ගලප්පති ජගත් ජේ දිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ වැඩසටහන් කීපයක්ම පෙළ ගැසී තියෙනවා. ආරාධනා කරනවා ඔබට අපි සමග රැඳී සිටින කියලා. ඒ වගේම අංකය නැවතත් මතක් කරන්නම් 04.68.2.77.88.6 මේ අංකයට ඔබට පුළුවන් අපිට පණිවිඩයක් එවන්න. ඒ පණිවිඩය ඔබ අප සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධයේ ඉතින් අපිට මේ පුරා හෝරා දෙක පුරාම ගෙන යන්නට පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඔබේ සම්බන්ධයක් සමග මේ වැඩසටහන දිගටම ගෙන යන්න. මොනවාම හරි දෙයක් තියෙනවා නම් ඔබට කියන්න, හිතන දෙයක් තියෙනවා නම් මොන හරි කියන්න අපිට කතා කරන්න. 04.68.2.77.88.6

0: Сали сатијанте кој ќе ви леги?
1: Сатијанте атрама е ми Австралија ве денг апи мангитено адивааси кио апи Ланка еса самајат тегатам апи бохом перени минису. අපිට සාමාන්‍ය සතියන්තයේ ඉතින් එකම විදියකට සතියන්තේ ගෙවිලා යනවා. සතියන්තේ අපි එක දවසක් දා ගන්නවා සුද්ධ පවිත්‍ර වලට එක දවසක් දා ගන්නවා පොඩ්ඩක් රිලැක්ස් කරන්න. එහෙම නැත්නම් ඒ දවස් වෙන් කර ගන්නවා අපේ අමතර වැඩසටහනකට, අමතර මුණ ගැසීම් හමු වීම වලට. ඉතින් ඇත්තටම මේ මම හිතන්නේ මේ මම නිදහස ලබන්නේ මේ වීකෙන්ඩ් වැඩ කරන දවස්වල විතරයි. වැඩ කරන දවස්වල තමයි යම් විදියකට පොඩ්ඩක් නිදහසේ ඉන්නේ. අනික දවස් හැම දවසක්ම ඉතින් 20 දවසක් විතර තමයි යන්නේ.
0: සති අන්තය තමයි වැඩ කරන දවස.
1: ඒ වගේ තමයි ගෙවෙන්නේ.
0: මේ සති අන්තයේ මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා අපේ මේ මිත්‍රයෝ මේ ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා ඒගොල්ලන්ගේ මේ කොත්තුනා මේ රාත්‍රියක් තිබුණා. ඒක ටික අමුතු විදියකට සංවිධානය කරලා තිබුණේ.
1: ඔව්.
0: විශාල ස්වේච්ඡා කණ්ඩායමක් වැඩ කරා.
1: රංජිත් ගියාද එතෙන්ට?
0: එතෙන්ට ගියා. මම ටිකක් උදව් වෙන්න ගියා. ඉතින් අපිට එච්චරම ලොකු උඩම දෙයක් කරන්න බෑ. නමුත් අපේ මේ යාළුවෝ කොත්තු හරි ගස්සනවා. ඊට පස්සේ හදලා ගේන එක දැන් රස්නේනේ. ඒක ගෙනාවාම ඒක නිවෙන්න වෙනම තැටි වලට දානවා. ඊට පස්සේ නෙවුනට පස්සේ පෙට්ටි වලට දානවා, ලේබල් කරනවා, අලවනවා, බෙදා හරින මධ්‍යස්ථාන වලට ගෙනියනවා. විශාල කොටසක් හරිම උනන්දුවෙන් සහභාගී වුණා. ඉතින් ඒ අය හැමෝගෙම සතියන්තයේ මං හිතන්නේ මේ කොත්තුත් එක්කම කෙවිල යන්නේ නැති කියලා මට හිතුණා.
1: ඔව්, ඒතරම ඒකේ යම් අනුග්‍රහයක කියන්නේ අනුග්‍රහයක නෙවෙයි. මට සෝසලයි මේ කවුද අපේ ප්‍රසන්නයි මට කොත්තු ගෙනත් දුන්නා. මේ මම කොත්තු උඩරයක් දැම්මා. මට කොත්තු ටික ගෙනත් දීලා ඉතින් මාත් එක පොඩ්ඩක් කතා කරලා ගියා. ඉතින් ඇත්තරම මේ මිල්බන් සමාජයේ ඉන්නේ අපේ ආදරණීය සොයුරෝ, විශේෂයෙන් අපි සාලියෝ මතක් කරන්න ඕනේ. මේ සාලිය බොහෝම කැපවීමකින් මේ සංවිධානයේ වැඩ කටයුතු
0: සාලිය මුදන්නායක
1: මේ සාලියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ සිය කැපකිරීම වලට ඒත් එක්කම අපි ප්‍රසන්න සහෝදරයා මේ සෝසලර්ස් ඇතුළු විශාල ප්‍රමාණයක් මං හිතන්නේ ඉතින් සහෝදරවරු විශාල ප්‍රමාණයක් ඇත්තරම අපි නොදන්නේ සහෝදරු තමයි මං හිතන්නේ ඉතින් මෙතන විශාල භූමිකාවක් කළේ ඔවුන් සියලුම දෙනාට ලක්මීර ගුවන්විදුලිය වෙනින් අපි ඔවුන්ට ඔවුන්ගේ මේ මෞබිමේ තියෙන මෞබිමේ අයිතිවාසිකම් යුතුකම් වෙනුවෙන් කරන කැපවීම් සහ පරිත්‍යාගයන් සම්බන්ධයෙන් අපි ගරුභුවන් දැකිය යුතුයි. ඔවුන් උතුම් මිනිස්සු, ඔවුන් ගෞරවනීය මිනිස්සු, ඔවුන්ට උපහාර පිදිය යුතුයි, ඔවුන් උපහාර ලැබිය යුතුයි. එතනක අපි කවුරුත් ඉන්නවා. ඉතින් ඇත්තරම ආඩම්බරයක් ඔවුන් ගැන. නමුත් ඉතින් අපි මමත් උඩ කරවත්ත ඉතින් තක්කඩියෙක් වගේ මම ඕඩ කරලා ඉතින් මට කොත්තුටිය ගෙනත් දුන්නා. හරිම රහයි, හරිම ප්‍රණීතයි. ඉතින් ඒක අපේ දරුවෝ ටිකයි අපි ගෙදර අපි ඔක්කොම කෑවා. ඇත්තරම මගේ වයිෆ් අපි ඔක්කොම කෑවා කොත්තු ටික. ඉතින් ඇත්තරම ඒකෙන් අපි බඩගින්නක් තිබුණා. ඒත් එක මනි පැත්තෙන් ලංකාවට සුවිශාල මුදලක් පරිත්‍යාග කරන අවස්ථාව ලැබුණා.
0: ඒ මුදල් ඇත්තටම ඒගොල්ලෝ යොදවන්නේ මේ ලංකාවේ අධ්‍යාපන කටයුතු වල දුෂ්කර පළාත්වල ඉන්න ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න, විශේෂයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය, ඒ වගේම පාසුකම් නගා සිටුවන්න තමයි ඔවුන් ඒ කටයුතු කරන්නේ. ඉතින් මෙල්බන් වල ඉතින් අපේ අය හැම වෙලාවෙම මේ වගේ පරිත්‍යාගශීලී කටයුතු කරනවා. ඉතින් සතුටුයි. මේක විශාල සංවිධානයක්. මෙතන බොහෝ දෙනෙක් හිටියා. මම සිංහල අවුරුද්ද උත්සවවලදී දැකලා තියෙනවා බොහෝ දෙනෙක් එකතු වෙලා වැඩ කටයුතු කරනවා. ඒ හා සමානවම විශාල පිරිසක් ස්වේච්ඡායෙන් වැඩ කටයුතු කරා. දේශපාලන ભેදයක් නැහැ. හැමෝම වගේ එකට එකතු වෙලා හිටියා. ඉතින් බොහොම ලස්සනයි, ආඩම්බරයි. ආයිසරක් අපි මතක් කරන්න කැමති අසන්නන්ට අපිට කතා කරන්න පුළුවන් 0468 2 7 7 8 8 6 මේකට කතා කරලා ඔබට පණිවිඩයක් තියෙනවා නම් කියන්න පුළුවන්. පණිවිඩයක් ඇත්තෙම නැත්නම් මේක ගැන හිතන්න. රටක් සැබවින්ම දියුණුවයි තීරණය කරන්නේ ඒ ආර්ථිකයේ පමණක් නොව මිනිසුන්ගේ සංස්කෘතික සමබරත්වයයි. රටක සංස්කෘතිය සමබරදය දැන ගැනීමට ඒ මිනිසුන් එකිනෙකාට සලකන ආකාරය ප්‍රමාණවත්ය.
1: හරියටම හරි. හරියටම හරි.
0: අපි දැන් මේ දවස්වල ලංකාව පොඩ්ඩක් මේ ආර්ථිකයෙන් දියුණුවයි කියලා කතා වෙනවා. ආර්ථිකයෙන් දියුණුවයි කියලා කියන්නේ මේ අයවැය අතිරික්තයක් තියෙනවා කියලා කියන්නේ අය වැඩි වැය අඩුයි. දැන් ඉතින් අය වැඩි වැය
1: ලංකා ඉතිහාසයේ පළමු වතාවට මේ
0: පළමු වෙන වතාවට එහෙම එකක් ආවහම එතකොට වැඩියෙන් සල්ලි තියෙනවානේ. එතකොට තමයි ගොඩක් අමාරු. ඔය දැන් ඔය වැඩියෙන් සල්ලි තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. ඒක මොකක්ද හරි යොදවන්න ඕනේ. දැන් සල්ලි යොදවන්නේ ආපහු තව සල්ලි ලබා උපයන්නමද එහෙම නැත්නම් අර මේ ওই මුලින්ම සඳහන් කරපු ওই සංස්කෘතික කතාවක් තියෙනවානේ දැන් සල්ලි තියලා වැඩක් නැහැ මිනිස්සු බඩගින්න ඉන්න ඕන ඒක නිසා ඒක යනත් කල්පනා කරන්න ඕන يعني හැබැයි බඩගින්නට කියලා සල්ලි ටික වේදම් කරලා දැම්මොත් එහෙම ඊළඟ සැරේදී අපහු ඍණ අයවැයක් එන්න තියෙනවා ඒක නිසා සල්ලි යොදවලා අපහු සල්ලි හොයන හැටිත් හොයන්න ඕනේ
1: ඔව් ඇත්තරම මේ ආර්ථිකයේ තියෙන වේදම් වර්ග කීපයක් ප්‍රාග්ධන වේදම් පුනරාවර්තන වේදම් කියලා වර්ග කීපයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සියලුම දේවල් වලින් සිද්ධ වෙන්නේ පුනරාවර්තන වේදම් වලිනුත් සිද්ධ වෙන්නේ රටේ ප්‍රාග්ධ රටේ රටේ ආර්ථිකයට ප්‍රාග්ධනයට යම්කිසි හවුලක් රුකුලක් වෙන එක. ඇත්තටම ශ්‍රී ලංකාවේ කතා කරන්න ඕනේ දේ තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික සමබරතාවයේ පමණක් නෙවෙයි රටේ සමාජ වශයෙන් ඊළඟට සංස්කෘතික වශයෙන් ඊළඟට සංස්කෘතික වශයෙන් සහ භාෂාමය වශයෙන් සහ අපි අලුතෙන් මාතෘකාවක් අපිට තියෙන අපේ පාරිසරික වශයෙන්ද ශ්‍රී ලංකාව හැම ඇගීම්වලම ඉන්න ප්‍රශස්ත මට්ටමක ඒක ඇත්තනම ආඩම්බරයක් ඒක ආඩම්බරට කරුණක් මේ මම මේ ඔබ දන්නවා මම සාමාන්‍යයෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්න පසුබට වෙන්නේ නැහැ කිසිම වෙලාවක ඒ වුණාට අද අපි ඒ විවේචනය සිද්ධ කරන්නේ ආණ්ඩුවේ ඒ ආණ්ඩුවක් මෙහෙමනේ හොරණෑවක් ගහනකොට මේ හොරණෑව නිරන්තරයෙන්ම ගහනකොට අලියට උනත් වදයක් වෙනවා මේකෙදී අපි ඒක ගහන්න ඕනේ රිද්ම් එකට ඒකේ සුවර තරංග අණුව වෙනස් කරන්න ඕනේ මේ ඒක අපෙන් බියෙන්න ඕනේ ඒක වුන් නැත්තම් අර අලියා හිතන්නේ අලියා යන පාර හරි කියලා හැම වෙලාවෙම ඒක නිසා අපි දැකපු දෙයක් විවේචනයක් තියෙනවා නම් අපි විවේචනය කරන්න පසුබට විය යුතු නැහැ ඒක කරන්න ඕනේ ඒක කරන්නේ රටේ උන්නතිය වෙනුවෙන් මිසක් ඒක නැතුව මේ රට කරන පාලක පැලැන්තියේ උන්නතිය වෙනුවෙන් නෙවෙයි උන්ට අපේ ගරුත්වයක් තියෙනවා උන්ට අපේ කෘතවේදී බවක් තියෙනවා නමුත් මේ රටේ ජනතාවගේ මේ බහුතරයක් සාතිශය ජනතාව දුප්පත් පීඩණයෙන් ඉන්නේ වේලක් කරන ජනතාවක් ඉන්නේ මේ ජනතාවට සේවයක් වෙන්න ඕනේ මේ ජනතාවට සුගතියක් වෙන්න ඕනේ මේක සුගතියක් සෙතක් නොවි ඒකේ අර සම්බර්තාවයක් තියෙන්න ඕනේ ඒකේ රටේ පාලකයෝ අධික සැප විඳින්න පටන් ගන්නවා නම් අර පරණ ක්‍රමයේ වගේම අපි ඒවට විරුද්ධව පෙර පහර ගැසිය යුතුමයි එහෙම නැත්නම් අපිට මේ අරියස්වත් අපිට මේ මොනවත් හිතවත්කම්වත් යාළුකම් ඇත්තරම එහෙම නැත්තෙත් නැහැ තියෙනවා නමුත් අපි ඒවා ගැසිය යුතුයි මම එතන ඉන්නවා පැහැදිලිවම නමුත් මම කියන්න තව මට තව දෙයක් තියෙනවා රංජිත් කියන්න මේ ඔබ කවුරුත් දන්නවා මෙච්චර කාලයක් අපේ තිබ්බ ජනාධිපති අරමුදල කියලා අරමුදලක් මේ අරමුදලින් ප්‍රයෝජන ගත්තේ ඒ අරමුදල පැහැදිලිවම අවංකවම සක්සුසක්සේ තියාන හිටියේ පහුගේ පාලකයෝ ඔවුන්ගේ සුඛවීරණ සෙනුවේ ඒක දයාසිරි ජයසේකර කියලා තියෙන මේ VIP පැලන්තියේ තියෙන තේජානුත බව සහ තේජවන්තකම මේ ආණ්ඩුව නැති කරනවා කියලා මේ පන්ති දෙකක් තිබිය යුතු නැහැ නමුත් ගුණගරුක මිනිස්සු සහ අදම මිනිස්සු කියලා කණ්ඩායම් දෙකක් ලෝකේ ඕනම තැනක හැදෙනවා ගොඩක් වෙලාවට මේ ඉතිහාස කතාවේ මේ ගුණධර්ම ගුණගරුක මිනිස්සු ජීවත් වුණේ VIP පැලැන්තියේ මේ දුප්පත් සාමාන්‍යයෙන් ග්‍රාමීය පන්තිර වඩා VIP පන්තිය තමයි ඒ වගේ පරිත්‍යාග කරලා මේ ග්‍රාමීය පන්තියට මේ අලුත් අරුතක් අලුත් දෙයක් දුන්නේ ඔවුන් පිටරට ගිහිල්ලා DS ලා ඩඩ්ලිලා එහෙම පිටරට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා රටට ඇවිල්ලා ඒ තමන් දාව ලැබපු සාරධර්ම තමන් ලැබපු සංස්කෘතිකම වටිනාකම් මේ රටේ ජනතාවට දුන්නා තමන් සල්ලි අරන් ආවේ දේශපාලනය කරන්න ආවේ සල්ලි හම්බ කරන්න නෙවෙයි ඒ සංකල්පය තමයි වැදගත් ලෝකේ රටවල් දියුණු වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුල සිදු වුණේ ඒවා තකරන්න නෙවෙයි ඒ සංකල්පය තමයි වැදගත් ලෝකේ රටවල් දියුණු වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුල සිදු වුණේ ඒවා

0: කියන්නේ මිනිස්සු මරුණත් සදාකාලික ජීවත් වෙනවා කියලා. අන්න එහෙමයි දේශපාලික ජීවත් වූත්තේ දේශපාලකයා මරුණත් සදාකාලිකව දේශපාලකයා අපි අතරේ ජීවත් වෙනවා. ඒ CWW කණ්ණංගර මහත්තයා වගේ මිනිස්සු රට සම්පතක් වුණා. ඉතින් අන්න ඒ වගේ දෙයක් අපි NPP ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව NPP ආණ්ඩුවේට මේ හොරණාය ගහලා මේ කාලකන්ණි පාදඩ ඇමතිවරු දෙන්නෙක් විතර ඉන්නවා. ඔවුන්ගේ මේ ගුණවර්ණා කරන්න ඔවුන්ට ඔවුන්ට මේ වීණා ගයන්න අපි ඉපදිලා නැහැ. අපි ඔවුන්ව අපි දන්නවා පැහැදිලිවම බ්ලැක් ඇන්ඩ් වයිට්. ඔවුන්ව ඔවුන්ගේ ඉතිහාසය පවා අපි දන්නවා. අපිට ඔවුන්ගේ තියෙන මේ අපචාර වැඩ අපි පැහැදිලිවම හෙල්දරව් කරන්න පසුබට වෙන්නේ නැහැ. මේක NPP එකට ඩැමේජ් වෙනවා. ඒවා අපේ නැහැ. අපි කියන තියෙන දේ කිව්වා එතනින් ඉවරයි. ඒක එහෙම කරන්නේ රට හරි අතර ගන්න. ඉතින් මේ කතාව මේ මම කතා කරන්න පටන් ගත්තත් රංජිත් උත්බලා ඉන්නවා මෙයා මේ දැන් නවත්තයිද නැද්ද කියලා. මේ
1: සාලි ඇත්තටම හොඳ තැනක පරිසරය ගැන කතා කරාම අපි ඇත්තටම ලංකාවේ මේ වෙලාවේදී පරිසරයත් එක්ක බද්ධ වෙච්ච ගැටලුවක් තියෙනවා. මේ ඩෙන්ගි වසංගතය උස්සන්න වෙනවා. ඒකට හේතුව තමයි ඩෙන්ගි බෝ වෙන්නේ ලෙඩෙක් ඩෙන්ගි වෛරස් එකක්. එතකොට ලෙඩෙක් ඉන්න ඕන. ඒ ලෙඩාගෙන් තව ලෙඩෙකුට කෙලින්ම යන්නේ නැහැ. යන්නේ මදුරුව හරහා. එතකොට මේ මදුරු වර්ග දෙකක් දැන් අඳුරගෙන තියෙනවා. ඉස්සෙල්ලා එකයි තිබුණේ. එතකොට මේ මදුරු වර්ග දෙකෙන්ම ඩෙන්ගු බෝ වෙන්න පුළුවන්. එතකොට මදුරුව බෝ වෙන්නේ මේ වතුර රැඳිලා තියෙන තැන්වල. එතකොට වතුර රැඳිලා තියෙන තැන්වල කිව්වහම දැන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ සේවකයන් ගෙවල් වලට ගිහිල්ලා හොයලා බලනවා, ඔක්කොම කරනවා. ඒවා හොඳයි. නමුත් ඇත්තටම ලංකාවේ වැඩිපුරම මදුරුව හැදෙන්නේ මේ කාණු පද්ධතිවල. ඒ කාණුවල වතුර ගලාගෙන යන්නේ නැහැ, කාණු වහලා නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. මම හිතන්නේ මේකත් ලංකාවේ අවධානය යොමු විය යුතු කාරණයක් කියලා මම හිතනවා. මොකද ගෙවල් වල තියෙන ප්‍රමාණයෙන්ම නෙමෙයි මදුරුව බෝ වෙන්නේ, ඊට වඩා අවට පරිසරය, ඒ පරිසරය සුද්ධ කරන්න යම්කිසි වැඩපිළිවෙලක් නැතිකම තමයි තියෙන්නේ. දැන් මම කීප වතාවක් ජපානයට ගිහිල්ලා තියෙනවා. ජපානය හරිම සුන්දර රටක්. ඒගොල්ලෝ තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන ඒ පරිසරය ඔක්කොම පිරිසිදු කිරීමත් ඒ ගෙදර අයිති කාර්යයට බාරයි. එතකොට ඉස්සරහා කානුවද වටපිටාවද ඒ ටික ඔක්කොම තමන් තමයි පිරිසිදු කරන්නේ. ඉතින් ඔවුන් ඒක බොහොම ආඩම්බරයෙන් ලස්සනට කරනවා. ඉතින් අපිටත් මේ වගේ සංස්කෘතික වැඩ මේවා අපේ සංස්කෘතියට එකතු වෙන්න ඕනේ. සංස්කෘතියට එකතු වෙන්න අපි ඉතින් විශාල දුරක් ගමනක් යන්න තියෙනවා. මේ ගමන යන්න කොහොමද කියලා මට සැක සහිතයි. පහුගිය දවසක ලංකාවේ පාසලක ශිෂ්‍යයෙකුට චරිත සහතිකයක් දෙනවා. චරිත සහතිකය දෙන්නේ ඒ ශිෂ්‍යයාගේ තියෙන ඔක්කොම වැරදි ටිකක් වාක්‍ය දෙකකින් ලියලා. චරිත සහතිකය කියන එක ලංකාවේ පාසල්වල නිරන්තරයෙන්ම සිද්ධ කරන්නේ විදුහල්පති තමයි චරිත සහතිකය දෙන්නේ. හැබැයි මේ දෙන චරිත සහතිකයේ තියෙන්නේ විෂය බාහිරක ක්‍රියාකාරකම් ගැන තමයි වැඩිපුරම සඳහන් වෙන්නේ. මම දන්න තරමට මමත් ඕන තරම් අප්‍රමාණ චරිත සහතික දීලා තියෙනවා ළමයින්ට.
0: මටත් දෙනවද?
1: පාසලේ ශිෂ්‍යයෙක් වෙලා හිටියනම් චරිත සහතිකයක් දෙනවා. හැබැයි ඒ දෙන චරිත සහතිකයේ කොයිම වෙලාවකවත් ළමයෙකුගේ වැරදි සඳහන් කරන්නේ නැහැ. හැම ළමයෙකුගේම ඕන තරම් හොඳ දේවල් තියෙනවා. අපිට ඒවා සඳහන් කරන්න ඕන. එතකොට පාසලක අධ්‍යාපනය මෙහෙවන විදුහල්පතිවරයෙක්, ඔවුන් විදුහල්පති කෙනෙක් නිකන් විදුහල්පති කෙනෙක් වෙන්න බැහැ. ඔහු අධ්‍යාපනය ආධාරන්න ඕනේ, ළමා මනෝවිද්‍යාව හදාරන්න ඕනේ, තව බොහෝ විෂයන් හදාරලා තමයි ගුරුවරයෙක් වෙන්නේ. එහෙම වෙච්ච අය තමන් ඉගෙනගත්ත කාරණා අමතක කරලා දාලා මේ විදියට කටයුතු කිරීම ගැන ඇත්තටම මට කනගාටුවක් හිතෙනවා. අපි පාසලේදී ශිෂ්‍යයන්ට දඬුවම් කරනවා. මමත් ශිෂ්‍යයන්ට දඬුවම් කරලා තියෙනවා. ඒ දඬුවම් වල බලාපොරොත්තුව ඒ ශිෂ්‍යයාට රිදවණ එක නෙමෙයි. රිදවණ බලාපොරොත්තුව කොයි වෙලාවකවත් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නෙම ශිෂ්‍යයා වරදින් මුදව ගන්න කියන එක. එතකොට දඬුවම ගැනත් අපේට සාකච්ඡාවක් තියෙනවා. මේක සුසුසුද නැද්ද කියලා. නමුත් ලංකාවේ සංස්කෘතිය තුළ දඬුවම කියන එක මුල් බැහැගත් දෙයක්. පාසල තුළ දඬුවම තියෙන්න ඕන. ඉතින් එහෙම පාසලක තව ඒ වගේ උපකරණක් තියෙද්දි, උපකරණ කියලා කිව්වේ මේ දඬුවම කියන එකත් ශිෂ්‍යයන් හරි මගට ගෙනියන්න පුළුවන් එක්තරා විදියක උපකරණයක්. ඒ වගේම ත්‍යාග ප්‍රදානෝත්සවය වගේ මේ රිවෝඩ්ස් දෙනවා. ඒවත් ඒ විදියටම තමයි

0: චෝය හමත්කට ගෙනියන්න පුළුවන් ඊළඟට ක්‍රීඩා තියෙනවා මේ වගේ විශාල ප්‍රමාණයක වැඩ විශ්ව බාහිර ක්‍රියාකාරකම් තිබියදීත් ඒ පාසලට මේ දරුවෙක් හරියට හදාගන්න බැරි වුණා කියන එක ඉතාම කනගාටුදායක සිද්ධියක් ඒ පාසල මුළු පාසලෙම ලැජ්ජා වෙන්න ඕනේ මේ සිද්ධිය ගැන අපි ළමයි හදන්නේ ළමයක් හදන්න තමයි පාසලට එන්නේ ඒ අවසානයේ වෙනකන් සාමාන්‍ය චරිත සාධිකයක් දෙන්නේ දහය පන්තියේදී හරි එම නැත්නම් 12 වසරේදී පාසලෙන් හැර යනකොට ඊට ඉස්සෙල්ලා චරිත සාධික අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එච්චර කාලයක් පාසලේ ඉගෙනගෙන ඒ වගේ ශිෂ්‍යයෙක් හදාගන්න බැරි වීම ගැන කනගාටුයි සාලී මොකද හිතන්නේ මේ
1: චරිත? ඇත්තරම මේක ඇත්තරම මේ ශ්‍රී ලංකාවේ ජන සමාජයේ සමහර දිමෝපිය සමහර ගුරුවරු අතර එන මේ ඇරියස් සංකල්පය. ඒ ඇරියස් කියන්නේ ඔබ කවුරු දකලා ඇති ශ්‍රී ලංකාවේ පොලිසියේ හමුදා පොලිසියේ ඊළඟට සිවිල් සේවයේ ඉන්නේ ගොඩාක් මිනිස්සු. තමන් පුංචි කාලේ තමන්ගේ දෙමෝපියෝ තමන්ට කරන ලද පීඩනය ඒ තමන් ළඟට එන මිනිස්සයාට දීලා වින්දනයක් ලබනවා. මේක ඇත්තම කියනවනම් මේ ශ්‍රී ලංකාව වගේ මේ ආසියාවේ රටවල තියෙන මේ සංස්කෘතික අංගයක් විදියට මේක ජානමය අර ජාන එකතු වෙනවා කියන්නේ කාලාන්තරෙත් ඉස්සේ එකම දෙයක් තියෙනවා ජාන වලට එකතු වෙනවා කියන්නේ මේ ජානමය සංකල්පයක් විදියට තියෙනවා මේක මේ රටටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තරම මම තමයි අපේ පාසලේ හිටපු නරකම ඉස්කෝලේ හිටපු ටීචර්ස්ලාගේ පැත්තෙන් නරකම ශිෂ්‍යයා. මොකද මම ටීචර්ස්ලා ඉස්කෝලේ මම මොනිටර් කරුණායින් පස්සේ නම් ඉතින් හොඳ වැඩ කෙරුවා මම ගොඩක්. නමුත් ඒකෙදී මට විස්කෝතු දුන්නේ නැතුනහම ළමයින්ට බෙදන්න ඒ ළමයි බඩගින්න ඉන්නවා කියලා මං ප්‍රින්සිපල්ට විරුද්ධව පෝස්ටර් ගහපු මිනිහෙක්. ඉතින් ඒ තියෙද්දිත් ඒ ගුරුවරු මට පුදුම විදිහට ආදරය කළා. ඒ ගුරුවරු ආදරය කරලා ඒ ආදරේ නිසා තමයි ඇත්තටම මම ලංකාදීපේට දවසක් ලිපියක් ලියලා ලංකාදීපේ පළ වෙලා ඒ මගේ විදුහල්පතිවරයා මට කතා කරලා මට කියනවා සාලිය උඹ මං හිතුවා උඹ පුංචි කාලේ ඉඳන් උඹ ඔය වගේ දෙයක් කරයි කියලා. ඉතින් ඒ වගේ ඒ ගුරුවරු මං ගැන වෛරයක් ඇති කරගත්තේ නැහැ. ඒ ඔවුන් මගෙන් පළිගන්න ගියෙත් නැහැ. ඔවුන් මාව යහමකට ගන්න මාව තවත් ඒ නරක පැත්තට අරින්නේ නැතුව මාව හොඳ පැත්තට ගන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒක කළ යුතුයි. අර අපේ ඇඟවල තියෙන ජානමය දේවල් අපේ අම්මලා එහෙම අපේ ගෙවල් වලට ආපුවා මිනිස්සුන්ට කියන ටිකක් ඔක එකපාරටම කරන්න එපා පුතේ. ටිකක් හිතවලා දෙන්න. ඔය කට්ටිය මේ පෑනක් වුණත් ඉල්ලන්න ආපුවම දෙන්න එපා පුතේ. එහෙම වෙන්න එපා. ටිකක් දවසක් දෙකක් රස්සැදු කරලා දෙන්න. ඉතින් එන්නේ වගේ අපේ අම්මලා එහෙම පුංචි කාලේ මට කියලා තියෙනවා. ඉතින් ඒවා මහා ග්‍රාමීය සංකල්ප. මේක මේ ගුරුවරයා මේකට ඇත්තටම වන්දි කියලා ඉවරයි. ගුරුවරයා සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ හොන්තටම දැන් අපිට වාසනාවට ෆේස්බුක් එක තියෙනවා. ෆේස්බුක් එකේ ගුරුවරයා ඉවරටම ඉවරයි. ඒ ටීචර පාරේ බෑල යන්න බෑ ආය. ඒ ටීචර් ජීවිතේට ඒ වගේ කැතවඩක් දරුවෙකුට කරන එකක් නැහැ. ඉතින් ඇත්තටම රංජිත් මේක මම හිතනවා අපේ මේ රටවල තියෙන මේකක්. තේරුණාද? ඉතින්
2: ලක්මීර ඕස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මීර මීරියාවක සිරියාව FM 88.6
3: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
2: මීරියාවක සිරියාව ලක්මීර FM 88.6

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර.
1: අයුබෝවන් සුභ සන්ධ්‍යාවක් එෆමසුවටයි දශ්වමහය ලක්මිහිර ඔස්ට්‍රලයානු දේශ්වය ප්‍රෘත්ති සමගින් මම රොෂාන් මිහිදු කුලසූරිය. ඔස්වාලියනුවන්ගේ විශ්‍රාම ඉතිරි කිරීම සම්බන්ධයෙන් ඩොල එක්ලක්ෂ අසූදහක් පමණ ඇති සුපයනවේශවන් ගිනුම් ගැන නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බොහෝ දෙනා තම සුප ගිනුම් මුදල් ගැන සැලකිලි මතුවත් මරණයකදී එම මුදල් කාට ලැබිය යුතු දෙයන්න සඳහන් කරන බයින්ඩින් ඩෙත් බෙනිෆිට් නොමිනේෂන් මෙනඩේකන සකස් කර නොමැති බව වාර්තා වනවා. එම තත්ත්වය නිසා පවුල් අතර නීතිමය ගැටලු ඇතිවිය හැකි අතර විශ්‍රාම ඉදිකිරීම් නිවැරදි පුද්ගලයන් වෙත යාමට බාධා ඇතිවිය හැකි බවයි විශේෂඥයන් පවසන්නේ. තවද සුපර්නිමේෂන් යන්මු ඔස්ට්‍රේලියානුවන්ගේ විශාලතම මූල්‍යවත්කම් වලින් එකක් වන අතර සමස්ත සුප අරමුදල් ප්‍රමාණය ට්‍රිලියන ගණන් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිසා තම සුප ගිනුමේ ප්‍රතිලාභින් පිළිබඳව තොරතුරු යාවත් කාලීනව තබා ගැනීම වැදගත් බව මූල්‍ය උපදේශකයන් අවධාරණය කර තිබෙනවා. විශේෂඥයන් පවසන්නේ විශ්‍රාම සැරසුම් කිරීමේදී මුදල් ඉතිරි කිරීම පමණක් නොව එම මුදල් අනාගතයේදී නිවැරදි කළමනාකරණය කිරීමත් අත්‍යවශ්‍ය බවයි. එනිසා තම සුප ගිනුමේ ප්‍රතිලාභ හිමිකරු නිලවශ්වෙන් නම් කරද්දැයි වහම පරීක්ෂා කරන ලෙස මුල්ල විශේෂඥයන් ජනතාවතර උපදෙස් ලබා දී තිබෙනවා. 2026 කොමන්වෙල්ත් ගේම්ස් තරංගාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය ඔබෙක්ටෝරියා ප්‍රාන්තයෙන් ඉවත් කළ තීරණය සම්බන්ධයෙන් ඔබෙක්ටෝරියා ප්‍රාන්ත අධිමැති ජොසින්තා ඇලන් පළමුවරට ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා. එම තීරණය හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් බලාපොරොත්තු කඩ වූ බව තමන් පිළිගන්නා බව ඇය සඳහන් කළා. තරගාවලිය පැවැත්වීම සඳහා අස්තමේතු ගත වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 6ක් පමණ දක්වා ඉහළ යාම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ බවයි ඇය අවධාරණය කළේ. එවිනුට නිවාස ක්‍රීඩා ජටිතල පහසුකම් සහ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට රජුව තීරණය කළ බවද ජොසින්තා ඇලන් පවසනවා. කෙසේ වෙතත් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම සමාව ප්‍රමාද වැඩි බව පවසමින් තීරණය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. 2026 කොමන්වෙල්ත් ගේම්ස් තරගාවලිය මේ වන විට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ෆානෝත් ක්විස්ලන් කෘෂිකාර්මික කර්මාන්තයට වසරේ ඕනෑම අවස්ථාවක සේවකයන් 11,000-15,000 අතර පිරිසක් අවශ්‍ය වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. එම සේවකයන් අතරින් 2,500කට වැඩි පිරිසක් පැසිෆික් ඔස්ට්‍රේලියා ලේබර් මොබිලිටි වැඩසටහන යටතේ පැමිණි අය වන අතර තවත් 5,600ක් පමණ වර්කින් හොලිඩේ වීසා හිමියන් බව සඳහන්. ප්‍රදේශයේ කෘෂිකාර්මික රැකියාවල නිරත ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ සංඛ්‍යාව 2,400ක් පමණ වන නිසා ගොවි කර්මාන්ත විදේශ සේවකයන් මත දැඩි ලෙස රඳා පවතිනවා. විශේෂයෙන් කෙසෙල් සහ පැපොල් අස්වනු නැලීම වැනි දැඩි ශාරීරික ශ්‍රමය අවශ්‍ය රැකියාව සඳහා පැසිෆික් කලාපයෙන් පැමිණෙන සේවකයන් අත්‍යවශ්‍ය බවයි ගොවින්ගෙන් පැවසෙන්නේ. විදේශ සේවක වැඩසටහන් සීමා කිරීම හෝ වීසා සංඛ්‍යාව අඩු කිරීම සිදු වුවහොත් අස්වනු නෙලීම ඇසුරුම් කිරීම සහ වෙළඳපළට යැවීම කටයුතු වලට දැඩි බලපෑමක් ඇතිවෙනවා. වීසා ක්‍රියාවලිය මිල අධික සහ සංකීර්ණ බව පවසන ගොවීන් අනවශ්‍ය නීතිමය බාධා අඩු කරන ලෙසද රජුවෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන සහ අනිකුත් නිෂ්පාදන වියදම් ඉහළ යන අතරතුර විදේශ සේවකයන් සම්බන්ධව බදු වෙනස්කම් නිසා ඇතම් ගොවි ව්‍යාපාරවල ඩොලර් ලක්ෂ 5 දක්වා අමතර බරක් ඇති වී තිබෙන බවද ඔවුන් පවසා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ කර්මාන්තය වර්ධනය කිරීම සඳහා ෆෙඩරල් රජුවේ නව ස්ටේන්ෆර්ඩ් ඔන් ස්පේස් ප්‍රකාශයට පත් කර තිබෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය සංවිධන සේවා කාලකුණ නිරීක්ෂණ සහ රොකට් දියත් කිරීම වැනි ස්පේස්ප්‍ර සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක්. අභ්‍යවකාශ උපකරණ සහ නව තාක්ෂණික ඔස්ට්‍රේලියාව තුළම නිෂ්පාදනය කරමින් දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමටද රජුව සැලසුම් කර තිබෙනවා. මෙමගින් විද්‍යාක්ෂයන් ඉංජිනේරුවන් සහ තාක්ෂණික සේවකයන් සඳහා නවරකී අවස්ථා ඇතිවනු ඇති බවයි රජය පවසන්නේ. පසුගිය මාස 18 තුළදී දේශීය අභ්‍යවකාශ සමාගම් සඳහා ඩොලර් මිලියන 200කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇති බවද සඳහන්. ලෝක අභ්‍යවකාශ ආර්ථිකයේ වේගයෙන් වර්ධනය වන අවස්ථා ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ රටක් බවට පත් කිරීම සහ මෙහි තවත් අරමුණක් වනවා. ජාතික ආරක්ෂාව හදිසි අවස්ථා කළමනාකරණය කෘෂි කර්මාන්තය සහ දෛනික සංවිධන සේවා සඳහාද අභ්‍යවකාශ තාක්ෂණය වැදගත් වන බවයි රජය පෙන්වා දෙන්නේ. ஆஸ்திரேலியாவே பிரமுக பிளே பலசக்தி செபெம் கருகுனவ அர்ஜுன் எனர்ஜி சமாகம விசின் சிய பாரிபோகிகன் ஹர்தாஸ் பன்சீகட ஆசன பிரிசுககின் வரிபுர முதல் ஐக்கிரதி பவு அனாவரண வீதிபெனவா மே ஹெதுவின் பலபேமட்ட லக்பு பாரிபோகிகன்ட் சாமானியன் டாலர் 60 க பமன முதலக் நெவத லபாதீமட்ட எம சமாகம பீவரகன திபெனவா ஆஸ்திரேலியானு பாரிபோகிக ஹிமிகம் சுருக்கிமே ஆயத்தனே பவசன பரதி அர்ஜுன் சமாகமே ஆன்கோயிங் சேவ நெமதி residential electricity plan එක තෝරාගත් පරිභෝගිකයන්ගෙන් ඔවුන්ගේ සාමාන්‍ය basic energy plan එකට වඩා වැඩි මුදලක් අය කර තිබෙනවා. පරිභෝගික සංවිධායකයක් වන choice ආයතනය වෙත ලැබුණු පැමිණිලිවලට අනුව ACC විසින් සිදු කළ විමර්ශනයකින් පසුවයි මෙය අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව Origin Energy සමාගම විසින් සමස්තයක් ලෙස $270,000 මුදලක් පරිභෝගිකයන් වෙත නැවත ගෙවිය යුතුයි. බලපෑමට ලක් වූ පාරිභෝගිකයන්ට මෙම මුදල රීෆන්ඩ් එකක් ලෙස හෝ ඔවුන්ගේ ඉදිරි බිල්පත් සඳහා ක්‍රෙඩිට් එකක් ලෙස ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. ජෙට්ස්ටාර්, ක්වොන්ටාස් සහ වර්ජින් ඔස්ට්‍රේලියා දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විශාල ප්‍රවේශ පත්‍ර වට්ටම් ප්‍රකාශයට කර තිබෙනවා. වර්ජින් ඔස්ට්‍රේලියා විසින් ගමනාන්ත 34කට අදාළ ප්‍රවේශ පත්‍ර මිලියනයක් වට්ටම් යටතේ නිකුත් කර ඇති අතර ඇතැම් දේශීය එක් දිශා සේමා ගමන් $49 සිට ලබාගත හැකි වෙනවා. වර්ජින් ඔස්ට්‍රේලියාහි බාලි වෙත ආපසු ගමන් ප්‍රවේශ පත්‍ර $429 සිටත් ෆීජි වෙත ආපසු ගුවන් ගමන් $599 සිටත් ලබා දීමට නියමිතයි. කොන්ටාස් විසින් 2026 දෙසැම්බර් පළමුවනදා සිට 2027 පෙබරවාරි 27 දක්වා ගමන් සඳහා දේශීය ආසන 8000කට වැඩි සංඛ්‍යාවක් වට්ටම් කර තිබෙනවා. කොන්ටාස් ඉකොනොමි ගමන් $99 සිටත් තෝරාගත් බිසස් ක්ලාස් ගමන් $279 සිටත් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ. ජෙට්ස්ටාහි ඕල් අබවුට් වට්ටම් යටතේ පර්ත් සිට බාලි වෙත ගමන් $149 සිටත් පුකෙට් වෙත $205 සිටත් බැංකොක් වෙත $225 සිටත් ලබාගත හැකි වනවා. මේ වට්ටම් සඳහා නිශ්චිත ගමන් දින සහ කොන්දේසි අදාළ වන අතර ආසර අවසන් වීමට පෙර ඉක්මනින් වෙන්කරවා ගන්නා ලෙස ගුවන් සමාගම් දැනුම් දී තිබෙනවා. මවුන්ට් හෝතම් සහ ෆෝල්ස් ක්‍රික් ඇතුළු වික්ටෝරියාහි ප්‍රධාන හිමකඳු කර ප්‍රදේශවල අසාමාන්‍ය උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ජුලි මාසයේ සාමාන්‍ය වැගට වඩා සෙල්සියස් අංශක 12ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ. ශීත කාලයේදී මෙවැනි ඉහළ උෂ්ණත්වයක් වාර්තා වීම ඉතා අසාමාන්‍ය තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ. උණුසුම ඉහළ යාමත් සමග ස්වභාවික පවතින හිම ප්‍රමාණය අඩු වී ඇති අතර හිම දීවීමේ වේගයද ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් හිම ක්‍රීඩා මධ්‍යස්ථානවලට කෘතිම හිම නිෂ්පාදනය කරමින් ක්‍රීඩා මාර්ග පවත්වාගෙන යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කෘතිම හිම නිෂ්පාදනය සඳහාද ප්‍රමාණවත් තරම් සීතල උෂ්ණත්වයක් අවශ්‍ය වන බැවින් දිගින් දිගටම උණුසුම පැවතුවහොත් එම කටයුතු වලටත් බාධා ඇති වෙනවා. මෙම තත්ත්වය හිම මත ලිස්සා යාම ඇතුළු ක්‍රීඩා සඳහා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාවට බලපෑම් කළ හැකි බව ශ්‍රේෂ්ඨ නියෝජිතයන් පෙන්වා දෙනවා. හිම සංචාරක කර්මාන්තය මත යැපෙන කඳුකර ප්‍රදේශවල ව්‍යාපාරවලටද මෙවැනි කාලගුණ වෙනස්කම් හේතුවෙන් ආර්ථික අභියෝග ඇතිවිය හැකි. කාලගුණ විශේෂඥයන් පවසන්නේ අසාමාන්‍ය උණුසුම් ශීත කාලයත් අනාගතයේදී නිතර වාර්තාව හොත් ඔස්ට්‍රේලියාවේ හිම කලාප සහ සංචාරක කර්මාන්තයේ බරපතල වෙනස්කම් වලට මුහුණ දිය හැකි බවයි. ශ්‍රී ලාංකික දමන ජනතාව විසින් මෙල්බන් නුවර විරෝධතාවක් චෙමිනි ප්‍රදේශයෙන් හමු වූ සමුහ සොහොනින් මෙවැනි විට මල සිරුරු 426කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබෙන අතර ඒ සම්බන්ධ පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙනවා. මේ පිළිබඳව මෙල්බන් නුවර පැවති විරෝධතාවකදී සත්‍ය හෙළිකරන ලෙසත් ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙසත් වගකීවිත්වන්ගේ නීතිය ඉදිරියට ගෙන ලෙසත් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. එබොදත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වෙනවා. හමුවෙමු ලබන ගහරු අදත් හරියටම රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.
0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර.
2: සලි අර සින්දුව බොහොම අගේට රස විඳනේ.
3: ඔව් ඇත්තරම ඒක ඇත්තරම වසඟ වෙනවා ඒ සින්දුවට. මේ සාමාන්‍යයෙන් ඒ රිද්ම රටාව සහ තාල රටාව අතරේ ඇත්තරම එතනින් නිගත්වන මේ සංගීත ධාරාවන් අපේ සිත් වසඟ කරන්න පුළුවන් නම් ඒ ගීතයකට ඒ ගීතය ගැන අපි ඇත්තරම ඒක තමයි ගීතයක තියෙන තෘප්තිමත් භාවය අපේ මනෝභාවයේ සන්තෘප්තිමත් කිරීමනි සින්දුකින් කරන්නේ අපේ මනෝභාවයේ සන්තෘප්තිමත් කිරීම තුලින් අපි සතුටට මුසපත් කරන්න පුළුවන් නම් ගීතයකට අපි වින්දනයට මුසපත් කරන්න පුළුවන් ගීතයකට ගීතේ තමයි ඒ ගීතේ හරය තියෙන එතන ගීතේ රසවත් භාවය තියෙන කලාවේ රසවත් භාවය තියෙන එතන ඉතින් ඒක මම බොහොම ලස්සනට මේක කරනවා මේක රංජිත් මොකක්ද මේ සින්දු
2: ඔය ඇත්තටම මේ මේකේ මුල් ගායනය ප්‍රින්ස් උදේප්‍රියන්තගේ වෙරළ කොනක කියන ගීතය. එතකොට ඒක මේ පිරිමි කටහඬකින් කියන ගීතයක්. දැන් මේක AI වලින් හරිගස්සපු ගැහණු කටහඬකින් කියන ගීතයක්. ඉතින් හැබැයි ඒ තනුව ඒ විදියටම තිබුණා. සංගීත භාණ්ඩවල වෙනස්කම් කීපයක් තිබුණා. දැන් මේ පිළිබඳ මත දෙකක් පවතිනවා. මං දැක්කපහුගේ දවස්වල Facebook එකේත් කට්ටිය කතා වෙනවා. මේ වැඩේ නවත්තන්න ඕන කියලා කට්ටිය විවක්භාවක් නැතුව මේ පරණ සින්දු ඒ රසය මරලා මේ AI වලින් කරනවා කියලා. නමුත් මම සාමාන්‍යයෙන් හිතන්නේ මේ කරන වැඩේ නිසා මේ පරණ ගීත නැවත එළියට එනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් ඔබ මේක ඇහුවනම් මේ මුල් ගීතයත් අහලා බලන්න ප්‍රින්ස් උදේප්‍රියන්තගේ මේ වෙරළ කුණක කියන මුල් ගීතයත් අහලා බලන්න මේ ගීතයත් අහලා බලන්න මේ දෙක අතර තියෙන වෙනස රසයේ වෙනස අඳුර ගන්න බලන්න මං හිතනවා මේ වැඩෙන් මේ පරණ ගීත අපහසුතරයක් අපි අතරට එනවා කියලා මට හිතෙන්නේ මේ විදියටයි සාලියට
3: ඒක ස්වභාවිකයිනේ අපි හැමදාම එකම විදියට අඳුන් අඳිනවට වඩා අතර මේ ගැහණුන්නේ අපට බොහොම ලස්සන කියලා දෙන්නේ ගෑනුන් විවිධාකාර විදිහට ඇඳුම් වලට විසල විලාසිතාවන්ට හුරු වෙච්ච జాතියක්. ඒ ඔවුන් තමයි මේ ලෝකේ ලස්සන කෙරුවේ ඇත්තටම. දැන් මගේ අම්මා වෙන්න පුළුවා, මගේ බිරිඳ වෙන්න පුළුවා, මගේ දුව වෙන්න පුළුවා. මේ සියලුම මේ කාන්තා පරපුර තමයි ඇත්තටම මේ ලෝකේ ලස්සනම අලුත් නිර්මාණ බිහිකරන්න මූලික වෙලා තියෙන ලෝකේ. ඒ ලෝකේ ඉතිහාසය කතාව ගත්තාම එහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේක හරිම විඳනාත්මකයි. ඒ කියන්නේ හැඩ උරුකම ලස්සන වෙනස් වෙනකොට ඒකෙන් තියෙන්නේ වෙනසක්නේ. වෙනසෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වෙනසෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත් රසයක්, අලුත් අත්දැකීමක්, අලුත් සිතුවිල්ලක්, නැවුම් බලාපොරොත්තුක් විවිධ දේවල්නේ. ඉතින් ඒක මෙතන සිද්ධ වෙනවා නම් එතනින් තමයි එතන මං හිතන්නේ කලාත්මක රසයක් තියෙනවා.
2: ඔව් කලාව පිළිබඳව ගැටලුවට වඩා මෙතන මං හිතන්නේ පොඩි මං හිතන්නේ ඉරිසියාවකින්ම කියන කතාවක්ද දන්නෙත් නැහැ. මේ දැන් මොවුන් මේකේ මුදල් උපය ගන්නවා කියලා මම නම් දැක්කේ නැහැ. නමුත් YouTube අවකාශයේ අපි කවුරුත් දන්නවා ඒ එතෙන්ට කීප දෙනෙක් ගියාම වැඩිපුර ආසන්න YouTube එක අහනකොට ඔවුන්ට YouTube වලින් මුදලක් ගෙවනවා. ඒ අයිතිකරුට ඒ channel එකේ අයිතිකරුවන්ට මුදල් ලබා ගන්න පුළුවන්. නමුත් මේ ගීත ප්‍රචාරයේදී ඒක එහෙමම වෙන්නේ නැහැ. ඒ ඔවුන් මම දැකපු තැනමින් නම් මම මේ ලක්මීරට සොයා ගන්න හැම ගීතයකම ඔවුන් මුල් අයිතිකරුට මේකේ සම්පූර්ණ අයිතිය හිමි කියලා තමයි මේ ගීත ප්‍රචාරය කරලා තියෙන්නේ. ඒක නිසා ඔවුන්ට මුදලක් ලබා ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මං හිතන්නේ නැහැ ඒක එහෙම වෙනවා කියලා. මුල් අයිතිකරු සඳහන් කරා නම් ඒ ගීතය කවුරු කොයි විදියට කවුරු ඇහුවත් ඒ ගීතේ මුදල යන්නේ මුල් අයිතිකරුට තමයි.
3: Google එකෙන් මං හිතන්නේ ඒක දෙන්නේ.
2: YouTube එකනොත් එහෙමයි තියෙන්නේ. ඒක නිසා එහෙම නැත්තම් ඒ තනුව ප්‍රචාරය කරන්න දෙන්නේ නැහැ YouTube එකෙන්. ඒක නිසා මං හිතන්නේ මේක හොඳ වැඩක් කියලා, මේක නරක වැඩක් කියලා නෙමෙයි. සමහරලාටදී නෑ ඉදිරියේදී මේකට විවක්භාවක් නැතුව එක එක විදියට කරයින් පස්සේ සමහරලාට හැම හොඳ දෙයකම මොකක් හරි නරක පැත්තකුත් තියෙනවනේ. ඉතින් නරක දෙයකම හොඳ පැත්තකුත් තියෙනවා. එහෙම තමයි අපි කටයුතු කර අපිට එදිනදා ජීවිතේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. අපි ආයිසරයක් මේ මතක් කරනවා මේ ඔබට මොන හරි අපිට කියන්න තියෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් 0646 2 7 7 8 8 6 කෙටි පණිවිඩයක් එවන්න WhatsApp වලිනුත් එවන්න පුළුවන් පණිවිඩය. ඒකට ඕන විදියකට මේ පණිවිඩය එවන්න පුළුවන්. ඒ පණිවිඩය අපිව බොහෝ දුර අරගෙන යනවා. එහෙම නේද සාලි? මේ
3: පැහැදිලිවම ඉතින් ඇත්තරම අපිට පුළුවන් අදහස් විදා ගන්න. ඉතින් අපිට මැසේජ් කරන්න අපි ඒ මැසේජ් වලදී අපි ඔබට කතා කරන්නම්. ඉතින් අපි ගනුදුරක් කරමු, මේක සජීවී ගනුදුරක් බවට පරිවර්තනය කරගමු මේ ගුවන් විදුලියේ. මොකද මෙතන සිද්ධ වෙන්නේ අපි දෙන්නගේ සජීවී කතාව. ඉතින් අපි ඒක අපි දෙන්න තුන් දෙනා අපි හතර දෙනෙක් අපි හතර දිනාගේ මේ සජීවී කතාවක් කියන්නේ මේක අපි තවත් වර්ගඵල වලට බෙදමු වැඩි වැඩි කරමු
2: අපි වැඩි කරගන්න බලමු අපි ඔබ ඔබ කවුරුත් සම්බන්ධ කරගෙන මේ මේ වැඩසටහන ඉදිරියට ගෙනියමු අපි අදහස් වගේම ඔබේ අදහසුත් ඉතාමත්ම වැදගත්.

0: සාලිය මේ පහුගිය දවසක මේ ගල්ලේ මේ ගින්ගංගේ මල්ලසිරුරක් හමුණා. ඒ මල්ලසිරුර අත් බැඳලා කොන්ක්‍රීට් කණුවක තියලා තමයි හම්බුනේ. වැඩි දවසක් නැහැ පොද්දල පොලිසිය විසින් මේ පරීක්ෂණ පවත්වුවා. ඊට පස්සේ දැන් ඒ වෙලාවේදීම උන් අඳුරගත්තා මේ ප්‍රසිද්ධ අපරාධ කරුවෙකුගේ පළවෙනි වෙඩිකාරු කියලා තමයි මල්ලසිරුර අඳුරගත්තේ. නමුත් දැන් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා මොහු ඇත්තටම ගාල්ලේ පොලිසියේ අත්අඩංගුවේ හිටපු කෙනෙක් කියලා. පොලිස් අත්අඩංගුවේ හිටපු කෙනෙක් ගින්ගංගේ මලසිරුරක් විදියට පාවෙනවා. දැන් මේ සිද්ධිය එකක්. ඊළඟට උතුරේ මේ දවස්වල අපි ඔබ ප්‍රවෘත්ති ඇහුවනම් අපේ ප්‍රවෘත්ති ඇහුවනම් ප්‍රවෘත්තිවලදීත් අපි කතා කරා මේ උතුරේ චෙම්මිනි කියන සමූහ මිනිවල කියලා කියන්නේ එක ප්‍රදේශයක විශාල ඇටසැකිලි මනුෂ්‍ය ඇටසැකිලි මහා විශාල ප්‍රමාණයක් හමු වෙනවා මේ හැරුවට පස්සේදී.
1: මේ ඊයේ පෙරේදා හම්බෙච්ච එක ගැන කතා කරන්නේ නේද?
0: ඔව් ඊයේ පෙරේදා.
1: ඒකේ තියෙනවලු මේ ඉඳගෙන තියෙන මිනිත් නේද? ඉඳගෙන මැරිලා පස් දාපු ඒවා තියෙනවලු නේ?
0: ඉඳගෙන සමහර වෙලාවට හිතන්න පුළුවන් මිය යන්න ඉස්සෙල්ලාම වලලපු වත් වෙන්න පුළුවන්. අපි දන්නවා ඒ කතාව එහෙම සිද්ධ වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව දැන් පරීක්ෂණ සිද්ධ වෙනවා. මේ සිද්ධි දෙකක්. එකක් දකුණේ පොලිස් බාරේ හිටපු අපරාධකාරයෙක් තමයි. හැබැයි පොලිස් බාරේ ඉඳලා ඊට පස්සේ මිනිහක් විදියට ගඟේ පා වෙනවා. උතුරේ මේ විදියට වලලපු මිනිහට කටුව හම්බු වෙනවා. ඉතින් අපේ රට මේ වගේ තත්ත්වයක තමයි තිබුණේ. ඉතින් මේවා පිළිබඳව ඇත්තටම පරීක්ෂණ කෙරෙන්න ඕනේ. නිවැරදි විදියටම පරීක්ෂණ කරන්න ඕනේ. වැරදිකාරයන්ගේ තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕනේ. ඔවුන් කොයිතරම් හොඳ මිනිස්සු වුණත්. හොඳ මිනිස්සු කියලා කියන්නේ බොහෝ හොඳ කටයුතු කරලා තිබුණත් යුද්ධයේදී යුද්ධය වෙනුවෙන් දිවි පූජා කරපු කට්ටිය හිටියත් ඒ කිසි දෙයක් අදාළ නැහැ. අපරාධයක් නම් අපරාධයම තමයි.
1: පැහැදිලිවම දැන් ඔතන ඇත්තටම අතනින් පටන් ගත්තොත් මේ පොලිසියෙන් පටන් ගත්තොත් පොලිසිය මෑත කාලයේ පොලිසිය බොහොම අර අපේ සිංහල වචන වලින් කියනවා මේ නොටෝරියස් පොලිසිය ඔය වැඩ වලට ප්‍රසිද්ධයි. මොකද ඔය අපරාධකාරය කණ්ඩායමක එක කණ්ඩායමකින් මුදල් අරන් ඔක විශේෂයෙන් දේශබන්දු මහත්මයා තමයි චෝදනා ගොඩක් තියෙන්නේ. එක කණ්ඩායමකින් මුදල් අරන් ඒ කණ්ඩායමේ වෙඩික්කාරයෝ දන්නේ නැතුව පොලිසිය ලව්වා ඒ වෙඩි අනික් කණ්ඩායමේ වෙඩික්කාරයා කොටු කරලා ඔහුව මරා දානවා. මේක බරපතල විදියට මේ සාපරාදී රාජ්‍යයක තියෙන ලක්ෂණ. මේ සාපරාදී රාජ්‍යයක්. ඒ රාජ්‍ය තුළ තියෙන සාපරාධිත්වය විතරයි. ඒ කියන්නේ නීතිය ආධිපත්‍ය බිඳිවැටිලා සාපරාධිත්වය තමයි ඒ රාජ්‍යයේ බලතුල්නේ සිද්ධ වෙන සාපරාධිත්වය මත. ඉතින් මේක බරපතල අපරාධයක්. මේක බොහොම කතා කළ යුතු දෙයක්. ඒත් එක්කම මම චෙම්මනී ගැන මගේ මතවාද ඇත්තරම දුක් මුසු මතවාද තියෙන්නේ. මේ අපේ රටේ පුරවැසියෝ මොකද අපේ රට මේ රටේ ජාතීන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ නැහැ. ජාතීන් දෙකයි ජීවත් වෙන්නේ. දෙකොටසම කළු සුදුත් නෙවෙයි. එකම පාට එකම සංස්කෘතික අංග තියෙන සංස්කෘතික රටාවන් වල ජීවත් වෙන ජාතියක්. මේ ජාතිය එනකොටා ගත්තා මරා ගත්තා. මොකද එල්ටීටී සංවිධානයේ ත්‍රස්තවාදයට විරුද්ධව නැගී සිටීම හැර වෙන විකල්පයක් නැහැ. ෆැසිස්ට්වාදයට විරුද්ධව නැගී සිටීම හැර වෙන විකල්පයක් නැහැ. ඒත් එක්කම ලේත් එක කරන යුද්ධයේදී ඇති වෙන මේ ප්‍රචණ්ඩත්වය මත මිනිස් හැඟීම් ආවේග පාලනය කර ගැනීම අසීරු අවස්ථාවන් සිද්ධ වෙනවා. නීතියට හෝ නීති පද්ධතින්ට හෝ ඊළඟට මිලිටරි රාමුතුලට. ඉතින් ඒක නිසා මේ වගේ අසාමාන්‍ය දේවල් ඉඳහිට සිද්ධ වෙනවා. මේවා නැවැත්වීම සඳහා දැඩි පියවර රජයන් විසින් ගත යුතුයි. නමුත් යුද්ධය අතීතයට අපි එකතු කරලා ඉවරයි. යුද්ධයේ ඉවරුණේ 2009. අද ජනතාව සංහිඳියා කාලපරාසය තුළ තමයි මේ සිදුවීම් අපිට දකින්න ලැබෙන්නේ. විශේෂයෙන් ජනතාවාදී රජයක් තුළින් ජාතීන් අතර වෙනසක් නොකර ජාතීන් අතර වර්ගීකරණයක් නොකර ජාතීන්ට සමාන අයිතිවාසිකම් සමාන වරප්‍රසාද භුක්ති විඳින දෙන අවස්ථාවක ජාතීන් අතර හිත්තමාරුකම් හිත්තැවීම් සිදුවීම් ගැන ඇත්තරම කනගාට වෙනවා. මේක සිදු නොවී යුත්තක් විදිර මම දකිනවා. විශේෂයෙන්ම චෙම්මනි මිනිවලේට සම්බන්ධ පොලි හමුදා නිලධාරීන්ට උසාවියෙන් දඩුවන් දුන්නා. විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉන්න කාලේ මේකෙදි නඩු විභාගය පැවැත්තුණා. ඔවුන්ට දඬුවම් දුන්නා, ඔවුන්ට මරණ දඬුවම, ඔවුන්ට සිර දඬුවම ඇතුළු සියලුම දේවල් දුන්නා. ඉතින් ඔවුන් සිරදවත් කාලා සමහර කට්ටිය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබනවා. සමහර කට්ටිය ඔවුන් දැන් ඒ සිර දඬුවම් වලින් ඉදහස් වෙලා පුනරුත්ථාපනය වෙලා සමාජයට මුදා හැරලා තියෙනවා. ඉතින් ඕක දෙමළ සමාජය තුලත් සිද්ධ වුණා. එල්ටිටි සංවිධානයෙන් කෙන්ට් ෆාම්, ඩොලර් ෆාම් වගේ ප්‍රදේශවල අමු ලෙසම සංහාරය කළා. අපේ පොලිස් නිලධාරීන් 60ක් බාගෙට මරලා වෙඩිතියල් දැම්මා. ඉතින් අදපැත්තෙම අමානුෂික අපරාධ, අමානුෂික මිනිවරුම් සිද්ධ වුණා. සිදුවීම තුළ නමුත් ඔතන මෙතන තියෙන ගැටලුවක් තියෙනවා. මෙතන අර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව රටක මහජාතිය, ඒත් එක්කම රටක පාලන බලයේ හිමි රාජ්‍ය රටේ ජනතාවට අයුක්තියක්, අසාධාරණයක්, මානවයතින් කඩකිරීමක්, ඔවුන් හිරිහර කිරීමක්, ඔවුන් මරා දැමීමක්, ඔවුන් මිනිවර දේවල් වලට ලක් කිරීමක්, ඒක බරපතල අපරාධ චෝදනාවකට වැටෙන දෙයක්. ඒක මේ එත්නික් ක්ලෙන්සිං වලට වැටෙනවා. ඒත් එක්කම මොකද මේ සංහාරයන්ට වැටෙනවා. අද ඊශ්‍රායලී රාජ්‍යයට වෙලා තියෙන දේ තමයි. ඊශ්‍රායල් රාජ්‍යය අද පලස්තීන ජනතාව මේ සමස්තයක් විතරම සමුලඝාතනය කරනවා. එහෙම දේවල් වලට මුළු ලෝකෙම විරුද්ධ නීති රීති පද්ධති ගොඩනැගිලා තියෙනවා. ඒ තුලින් අද අපේ රාජ්‍යයන් අපේ නීති පද්ධති උපයෝග කරගෙන මේ වගේ නිලධාරීන්ට දඬුවම් දීලා, මේ වගේ නිලධාරීන්ට යලිත් නොකරන විදිහට දඬුවම් පමුණුලා තියෙන දැන් වර්තමාන රජයේ ශ්‍රී ලංකා අපරාධ රාජ්‍යයේ සුද්ධ කිරීමේ කාර්ය බොහොම ලස්සනට කරනවා. මේ ඔවුන් අපරාධ රාජ්‍යයේ සමස්තයක් විදිහම රටේ සිස්ටම් එකෙන් අයින් කරන්න අදිටන් කරගෙන ඉන්න එක බොහොම අමාරු බරපතල වැඩක්. ඉතින් ඒ තුල ඒ කාර්යය තුලින් ශ්‍රී ලංකාව නීතියට ගරු කරන, නීතිය ආධිපත්‍ය, නීති විධානයට ගරු කරන රාජ්‍යයක් බවට අනිවාර්යෙන් පත් වෙනවා. ඒක තමයි ලංකාවේ දෙමළ, සිංහල, මුස්ලිම් ඇතුළු සමස්ත ජාතීන්ගේම අවංකම බලාපොරොත්තුව, සාතිශය බලාපොරොත්තුව, මුළු ලෝකෙම සාමයට ලැබි ජනතාවගේ සාතිශය බලාපොරොත්තුව. ඒක දැක දැකත් අද මෙල්බන් නගරයේ ජනතාව මේකට විරුද්ධ උද්ඝෝෂණ කිරීම මම දකින්නේ මේ රටක අස්ථාවර අරාජික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වෙන ක්‍රමන්ත්‍රණයේ කොටසක් විදිහට මම මේක දකිනවා. මේක දකිනවා අද ඔබ දකිනවා මේ LTT සංවිධානයේ කියන ෆැසිස් සංවිධානයේ න්‍යාය පත්‍රයට වැඩ කරන മന്ത്രിවරු අද ඒ LTT සංවිධානය තිරස්චීන් ලෙස ඝාතනය කළ පොහොට්ටුවේ සමාජිකයොත් එක දේශපාලන රැස්වීම වල කතා කරනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඩයස්පෝරාවේ බලාපොරොත්තු සහ අරමුණු මොනවද කියලා. ඩයස්පෝරාවේ අරමුණු සහ බලාපොරොත්තු තමයි ශ්‍රී ලංකාවේ වර්තමාන රජය නීති ආධිපත්‍ය බිහිකිරීම සහ නීති විධානය බිහිකිරීම වෙනුවෙන් සහ රටේ පරාරාජ්‍යය අයින් කිරීමට ගන්න. රටේ නීතිය විධානය තුළින් රටේ මේ මැර රාජ්‍ය අයින් කිරීමේ කාර්යය බොහොම ලස්සනට කරනවා. එතකොට ඒ තුළින් පොලිසිය, හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා ඇතුළු සියලුම දෙනා නීතිගරුක නිලධාරීන් සහ නීතියට විධානයට ඔළුවනම නිලධාරීන් බවට පත්වීගෙන යනවා. මෙන්න මේක වෙනස් කරලා තමන්ගේ ඊළම, තමන්ගේ සිහින සැබෑ කර ගැනීමේ ප්‍රයත්නයක් තමයි අද මෙල්බන් වල සිද්ධ වුණේ කියන එක මම පුද්ගලිකව විශ්වාස කරනවා. මේකට කිසිම විදිහකට අපේ අනුමැතියක්, අපේ කැමැත්තක්, අපේ Facebook sharing එකක්, අපේ මේ අනුග්‍රහය දැක් නොවිය යුතුයි කියන තැනක මම ඉන්නවා.
0: ඔව් සාලිය, දැන් මේ උත්තරේ ප්‍රශ්නේදී ඒ ගැන දුක් වෙන, අවංකවම දුක් වෙන ජනතාවක් ඉන්නවා. සිංහල ජනතාව අතරත් ඒ විදිහටම ඉන්නවා. එතකොට මේ චෙම්මෙනි වලදී යම්කිසි විදිහක ලංකා ආණ්ඩුව ප්‍රගතිශීලීව කටයුතු කරලා තියෙනවා, නිලධාරීන්ට දඬුවම් කරලා තියෙනවා. නමුත් මේ අලුතෙන් හම්බ වෙන කාරණා ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ලංකාව රජයක් විදියට මෙහෙම කටයුතු කරලා තියෙද්දී මට ගැටලුවක් නැහැ ඔවුන් චෙම්මණි ගැන ශෝකය පළ කරන්න රැස් වෙලා ඒ ගැන ප්‍රකාශ කරලා ඒ විදියට කතා කරලා මේක ගැන අලුතෙන් පරීක්ෂණ කරන්න කියලා ඉල්ලන එක ගැන ගැටලුවක් නැහැ අලුතෙන්ද මේ මේ මරණ මේව පරණමේවද එදා සිද්ධ වෙච්ච ඒවාද මේවා හම්බ වෙන ඒවා නැත්තම් කොයි කාලෙද සිද්ධ වුනේ ඒ කාටද අයිති කවුද මිය ගියේ ඒවා අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න ඕන දේවල්. නමුත් මේ පරීක්ෂණ ලංකාවේ රාජ්‍යයෙන් ඉවත් කරලා විදේශ රටකට දෙන්න කරන කියන ඉල්ලීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. මොකද ලංකාව මේක පරීක්ෂණ හරියට කරපු බව අපිට පේන්න තියෙනවා. ඉතින් එහෙම පෙන්නුම් කරන අවධියකදී මෙහෙම කරන්න කියලා ඉල්ලන්න එකේ තේරුමක් නැහැ. මම ඒකම නිසාම තමයි මුලින්ම සඳහන් කරේ. පොලිසිය ක්‍රියාමාර්ගවලදී දැන් දකුණෙත් තරුණෙක් ඒ විදිහට පොලිස් අත්අඩංගුවේදී මිය ගිහිලා ගඟේ පා කරලා යවල තියෙනවා. ඒතර මේක උතුර දකුණ කියලා ભેදයක් නැතුව පොලිසියේ තියෙන යම්කිසි ගැටලුවක් මේක. මොවුන් අපරාධ පොලිසිය විතරක් නෙමෙයි හමුදාවවලදී ගැටලුව අපි දන්නවා. දැන් 71 ප්‍රේමවති මලම්පේරි සහෝදරියෝ මිය යන්නෙත් ওই විදියටමයි. නමුත් ඒ හමුදා නිලධාරින්ටත් දඬුවම් ලැබෙනවා. ඒ රජයන් විදියටම. එතකොට මේ වැරද්ද දිගින් දිගටම සිද්ධ වෙනවා. දඬුවම් කිරීම සහ යටපත් කිරීමට කරන උත්සාහයනුත් තියෙනවා. අපි දන්නෝ දැන් හිටපු නායක හමුදාපතිට විරුද්ධව නැගෙනහිර මංකොල්ල කෑම් පිළිබඳ යටපත් කිරීම තියෙනවා. නමුත් ඒවත් දැන් ඉස්සරහට එනවා. නමුත් මේ වෙලාවේදී ඒවා යටපත් කරන්න උත්සාහ කරන්නේ රණවිරුවන් දඩයම් කරනවා කියලා ඉවර වෙලා මේ පොහොට්ටුවට සම්බන්ධ දේශපාලන පක්ෂ දැන් එහෙම නැතුව ඒ කාලෙදිත් ඒ විදියට යටපත් කිරීම සිද්ධ වුණා. දඬුවනොත් සිද්ධ වුණා. එතකොට මේක හොඳ නරක දෙපැත්තටම දෝලණය වෙමින් පරීක්ෂණ ගමන් කරපු අවධියක්. මෙතෙන්දිත් හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ඔවුන්ගේ ඥාතීන් උතුරු නැගෙනහිර ඒ ද්‍රවිඩ ජනතාව ඔවුන්ගේ දුක ශෝකය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා එක්රස් වෙලා ඒ ගැන ප්‍රකාශ කිරීම විරෝධතාව වලට සහභාගී වීම අපි තේරුම් ගන්න ඕන. නමුත් මම එක කාරණයක් මුලින් මතක් කරා වගේ මේ කාර්යය ලංකාවේදී අපක්ෂපාතව සිද්ධ වෙනවා කියන එක ගැන අපිට විශ්වාසයක් තියෙනවා. සාලිය
1: පැහැදිලිවම අපි විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා මම පැහැදිලිවම මේකට අනුමත කරන්නේ නැහැ.

0: අපේ මොලේ රසායනික සංයුතිය සතුට දුක සහ ජීවිතය අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතේ හැම දවසකම ක්‍රියාත්මක වෙන නමුත් අපිට නොපෙනෙන පුදුමාකාර රසායනික ක්‍රියාකාරකම් ගැන ඒ තමයි අපේ මොලේ සහ ශරීරයේ නිපදවන රසායනික පණිවිඩකරුවන් එහෙම නැත්නම් හෝමෝන සහ ස්නායු සම්ප්‍රේෂක
1: අද සමාජ මාධ්‍යවල නිතරම කියනවා හැපි හෝමෝන්ස් හතර ගැන. ඒ තමයි ඩොපමින්, සෙරටෝනින්, ඔක්සිටෝසින් සහ එන්ඩෝෆින්. ඒත් ඇත්තටම මේ හතරම විතරද සතුට පාලනය කරන්නේද? පිළිතුර නැහැ. අපේ හැඟීම් කියන්නේ වාද්‍ය වෘන්දයක් වගේ. එක වාද්‍යයක් නෙවෙයි, වාද්‍ය රැසක් එකට වාදනය කරන විට තමයි ලස්සන සංගීතයක් බිහි වෙන්නේ. ඒ වගේම සතුට, දුක, ආදරය, බිය, උද්‍යෝගය මේ හැමදයක්ම නිර්මාණය වෙන්නේ රසායනික ද්‍රව්‍ය රසක් එකට ක්‍රියා කරන නිසයි. අද අපි ඒ රසායනික සංගීත කණ්ඩායම හඳුනාගනිමු.
0: ඊට කලින් හෝමෝන් ගැන. ග්‍රන්ථි මගින් හෝමෝන් ඔබේ රුධිරයට මුදා හැරීමෙන් පසු ඒවා විවිධ අවයව හා පටකමට ක්‍රියා කර ඔබේ ශරීරය ක්‍රියා කරන ආකාරයේ සිට ඔබට සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය දක්වා සියල්ල පාලනය කරනවා.
2: දැන් මුලින්ම ඩොපමින් ගැන. ඩොපමින් කියන්නේ ත්‍යාග, රිවෝඩ්ස්, බලාපොරොත්තු ඇති කරන රසායනිකය. අපට යමක් කරිමින්න, අරමුණක් වෙනුවෙන් වැඩ කරිමින්න අභිප්‍රේරණයක් ඇති කරන්නේ ඩොපමින් ක්‍රියාකාරීත්වය මගින්. විභාගයක් හොඳින් සමත් වුණාම, ක්‍රිකට් තරගයක් දිනුවාම, ඔබ කරපු වැඩකට ප්‍රශංසාවක් ලැබුණාම,
3: අලුත් දෙයක් ඉගෙන ගත්තාම මොළය ඩොපමින් නිකුත් කරනවා. ඒ නිසා අපිට නැවතත් ඒ වැඩේ කරන්න හිතෙනවා. නමුත් විභාගයකින් අසමත් වුණත්, ක්‍රීඩා තරගයක් පැරදුනොත්, බලාපොරොත්තු වූ දේ නොලැබුණොත්, ඩොපමින් මට්ටම తాවකාලිකව පහළ යනවා. ඒ නිසා මට දැන් කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ කියන හැඟීම එනවා. එය සාමාන්‍ය දෙයක්. මෙම ඩොපමයින් මට්ටම අඩු වූ විට එය වැඩි කරගන්නේ සඳහා පුද්ගලයින් විවිධ ක්‍රමවලට යොමු වන අතර ඇබ්බැහි වීම ඇතිවන්නේ ඒ සමගින්. මත්පැන්, මත්ද්‍රව්‍ය, තුම්පානය, පරිගණක සහ දුරකථන ක්‍රීඩාවලට ඇබ්බැහි වීම සිදුවන්නේ ඒ හරහාය. ඩොපමයින් මට්ටම වැඩි කරගන්න වැරදි දේවල් වලට ඇබ්බැහි වෙන්න ඕන නෑ.
4: පුංචි පුංචි ඉලක්ක හදාගන්න. ඒ කියන්නේ මිදුල අතුගාන ඉලක්කයක් හරි හදාගන්න. ඒ පුංචි ඉලක්කය සපුරාගත්තාම අපේ ඩොපමින් ප්‍රමාණය වැඩි වෙනවා.
0: දෙවනුව සෙරටොනින් ගැන. සෙරටොනින් කියන්නේ මනෝභාවය, නිින්ද සහ ආහාර රුචිය සමබර කරගන්න උදව් කරන රසායනිකය. මේ මගින් අපගේ මනෝභාවය ස්ථාවරව තබා ගන්නා වගේම නිින්ද නියාමනය කරන එක, අපේ ආහාර රුචිය අවශ්‍ය මට්ටමට තියාගන්න එක සහ ආහාර ජීර්ණය කියන කාර්යයන්වලදී මේ සෙරටොනින් කියන එක ලොකු දායකත්වයක් ලබා දෙනවා. හිරුවෙලියට යන අය සාමාන්‍යයෙන් හොඳ මනෝභාවයකින් ඉන්නවා. ඒ නිසාම ශීත රටවල ශීත කාලයේ සමහර අයට මානසික අවපීඩනය වෙඩි වෙනවා. විටමින් D ප්‍රමාණවත් ලෙස ලැබීම, උදෑසන හිරුවෙලිය, හොඳ නිින්ද සහ සමබර ආහාර ගැනීම සෙරටොනින් පද්ධතියට සහාය වෙනවා. ට්‍රිප්ටොෆෑන් නම් ඇමයිනෝ අම්ලය අඩංගු, බිත්තර, කිරි, මාළු, කඩලා, ඇට වර්ග වැනි ආහාරත් ප්‍රයෝජනවත්. සතුටින් සහ ප්‍රබෝධයෙන් සිටින පුද්ගලයින්ගේ සෙරටනින් ක්‍රියාකාරීත්ව යහපත් වන අතර දුකින් පසුතැවිල්ලෙන් පසුවන්නන්ගේ සෙරටනින් ක්‍රියාකාරීත්ව අඩු මට්ටමක පවතිනවා.
3: තුන්වනුව ඔක්සිටොසින්. ඔක්සිටොසින් කියන්නේ බැඳීම් ඇති කරන රසායනික. අම්මා දරුවා තුරුල් කරගන්නකොට, මිතුරෙකු අත අල්ලනකොට, ආදරණීය කෙනෙකු වැළඳ ගන්නකොට, විශ්වාසයෙන් කතා කරනකොට ඔක්සිටොසින් වැඩි වෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කෘතඥ වීම. අපට ලැබිලා තියෙන දේවල් ගැන කෘතඥ වීම වැදගත්.
5: එතනදී ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් පවත්වාගෙන යෑම වැදගත්. ඒකේ අපි හැම දිනකම අවසානයේ ලියන්න ඕනේ අපට සතුටු වෙන්න පුළුවන් දේවල් හැම දෙයක් ගැනම. ඒ කියන්නේ රස කෑමක් කෑවත් සතුටු හිතන දෙයක් වුණොත් අපට දවසකට ගොඩක් අය උදව් කරනවා. ඒ ලැබුණු උදව් ගැන වගේ දේවල් ලියන්න ඕනේ.
0: ඒකෙන් අපගේ සෙරටනින් ඉහළ යනවා. ඒ නිසාම තනිව ජීවත් වෙන අයට සමහර විට වැඩිපුරු දුකක් දැනෙන්න පුරුවන්. මනුෂ්‍යයා සමාජශීලී සත්වෙක්. හොඳ සම්බන්ධතා මානසික සෞඛ්‍යයට ඖෂධයක් වගේ.
6: හතරවනුව එන්ඩෝෆින්. එන්ඩෝෆින් අපේ ශරීරයේ ස්වභාවික වේදනානාශක. මානසික පීඩනය අඩු කරගන්න, ශරීරයට අපහසුතාවයක් ඇති වුණාම ඒක අඩු කරගන්න මේ හෝමෝනය වැදගත්.
7: දුවලා ඉවර වුණාම, ව්‍යායාම කළාම, නටලා සිනාසුනාම, හොඳ සංගීතයක් ඇහුවාම එන්ඩෝෆින් වැඩි වෙනවා. ඒ නිසාම ව්‍යායාම කරන අය එක්සර්සයිස් හයි කියන සතුට ගැන කතා කරනවා. එන්ඩෝෆින් වැඩි කරන ආහාර ගැන නම් ඔබ සතුටු වෙයි. ඩාර්ක් චොක්ලට්, නයිමිරිස් වැනි කටඩැවිල්ල ඇති කරන ආහාර, ස්පයිසි ආහාර.
8: දැන් අපි බලමු කෝටිසෝල්. කෝටිසෝල් කියන්නේ බොහෝ දෙනා ස්ට්‍රෙස් හෝමෝන කියලා හඳුන්වන හෝමෝනය. නමුත් එය නරක හෝමෝනයක් නෙවෙයි. උදිර අපිව අවදි කරන්නේත්, හදිසි අවස්ථාවක ශාරීරිය සූදානම් කරන්නේත් කෝටිසෝල්. ප්‍රශ්නය තියෙන්නේ එය දිගු කාලයක් වැඩියෙන් තිබුණොත්. එවිට රුධිර පීඩනය වැඩි වෙන්නත්, නින්දේ යාම අඩු වෙන්නත්, මතක ශක්තිය අඩු වෙන්නත්, ප්‍රතිශක්තිය දුර්වල වෙන්නත් පුළුවන්. දැන් ඇඩ්‍රිනලින් ගැන. හදිසියේ බල්ලෙක් පස්සෙන් එනව නම්, නැත්තම් වාහනයක් වේගයෙන් ළඟට එනව නම්, අපේ හෘදය ස්පන්දනය ක්ෂණිකව වැඩි වෙනවා. හුස්ම වේගවත් වෙනවා. මාංශ පේශිවලට ලේ වැඩිපුර යනවා. මේක වෙන්නේ ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරකම් නිසා. මේ හෝමෝනය අපේ ජීවිත බේරගන්න හදපු ආරක්ෂක පද්ධතියක්. ක්‍රීඩා තරගයක අවසාන මිනිත්තු කිහිපය ගැන සිතන්න. විශේෂයෙන් තරගකාරී ක්‍රීඩාවකදී ජයග්‍රහණය හෝ පරාජය තීරණය වන මොහොතේ ක්‍රීඩකයන්ගේ ඇඩ්‍රිනලින් මට්ටම ඉහළ යනවා.
9: එවිට හෘද ස්පන්දනය වේගවත් වෙනවා. හුස්ම ගැනීම වැඩි වෙනවා. ඇස් වඩාත් අවධානයෙන් ක්‍රියා කරනවා. මාංශ පේශිවලට රුධිරය වැඩිපුර ලැබෙනවා. මේ නිසා ශරීරය ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සහ උපරිම දක්ෂතාවයෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වෙනවා. නමුත් වැදගත් කරුණක් තමයි මේ ඇඩ්‍රිනලින් වැඩිවීම తాවකාලිකයි.
10: තරගය අවසන් වූ පසු ශරීරය නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණිය යුතුයි. එහෙත් විභාග, රැකියාව, මුදල් ප්‍රශ්න හෝ පවුල් ආතතිය නිසා දවස පුරාම ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් ඉහළ මට්ටමක පවතිනවා නම් එය සෞඛ්‍යයට අහිතකර විය හැකියි. අපිට මේ රසායනික පද්ධතිය සමබර කරගන්න පුරවන්ද?
11: ඔව්. ඖෂධ නැතුවත් දිනපතා කළ හැකි දේවල් තියෙනවා. දිනකට විනාඩි 30ක් ඇවිදීම හෝ ව්‍යායාම කිරීම. උදෑසන හිරුවෙලියට යාම. පැය 7-9ක හොඳ නිින්දක්. පළතුරු, එළවලු, මාළු, ඇට වර්ග සහ ප්‍රෝටීන් අඩංගු සමබර ආහාර. පවුලේ අය හා මිතුරන් සමග කාලය ගත කිරීම. සිනාසීම. සංගීතය රසවිඳීම. භාවනා කිරීම හෝ ගැඹුරු හුස්ම ගැනීම.
12: අරමුණු තබා කුඩා ජයග්‍රහණ සමරමින් ඉදිරියට යාම. අවසානයේ අපි දුක් වෙනවා, අපි සතුටු වෙනවා, අපි බය වෙනවා, අපි ආදරය කරනවා. මේ හැම හැඟීමක්ම මනුෂ්‍ය ජීවිතයේ කොටසක්. අපේ ඉලක්කය හැම වෙලාවෙම සතුටින් ඉන්න එක නෙවෙයි. අපේ ඉලක්කය විය යුත්තේ සමබර ජීවිතයක් ගත කිරීමයි.
13: ඒ සමබරතාවය ඇති කරන්නේ ඩොපමීන්, සෙරටොනින්, ඔක්සිටොසින්, එන්ඩෝෆින්, කෝටිසෝල්, ඇඩ්‍රිනලින් ඇතුළු රසායනික ද්‍රව්‍ය රැසක් එකට ක්‍රියා කිරීමෙනි. ඒ නිසා ඔබේ මොළයට හොඳ ආහාර දෙන්න, ඔබේ ශරීරය චලනය කරන්න, ඔබේ ආදරණීයයන්ට කාලය දෙන්න, හොඳ නිින්දක් ලබා ගන්න, ඔබේ මොළය ඔබට ස්තුති කරાવી.

0: මේ හෝමෝන ඔක්කොකේම නම් මතක තියාගන්න නම් අමාරුයි. නමුත් සාලිය මොකද දැන් හෝමෝන වැඩි වෙනවද අඩු වෙනවද?
1: නෑ ඔය කියපු ඔක්කොම මම කරනවා ඔය ඔක්කොම මගේ මං ගන්නවා. ඉතින් මේ මම ඇත්තටම අර ඩීප් බ්‍රීත් එක ඇත්තටම කියන්න ඕනේ ඒක කාරිම හොඳ වැඩක්. මොකද අපි වයසර යනකොට මේ අපේ බුදුන් වහන්සේ අපිට කියලා දෙන ආනාපාන සති භාවනාව කියලා මේක මේ මේක ඇත්තටම හරි වටිනා දෙයක්. හැමදාකම උදේට අඩුමතරින් විනාඩි 10ක් හරි ඇවිදලා ඒක මම හැමදාම 30ක් කරනවා. 30ක් උදේට කරනවා කරලා තමයි මම මේ මගේ වැඩ පටන් ගන්නෙ. ඉතින් ඔය ඔකේ කියපු ඔක්කොම මම කරනවා. ඉතින් ඒක නිසා මේ මම හිතනවා ඒක හොඳයි කියලා. මේ ජීවිතේ හැමදාම ජීවිතේ කියන්නේ හැමනේ ජීවිතේ අපිට මිහිරි වගේම අමිහිරිත් තියෙනවනේ ජීවිතේ. ජීවිතේ නිරන්තරයෙන්ම එහෙම නැත්තම් ජීවිතයක් වෙන්නේ නැහෙනි. ඉතින් මේ මට නැති ප්‍රශ්න රංජිත්ට තියෙනවා, රංජිත් නැති ප්‍රශ්න මට තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක අපි බොහොම විනෝදයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ ලස්සනයි කියන්නේ. ඒක අපි කරමු.
0: ඔව්. හැබැයි ජීවිතේට ඔක්කොම දේවල් එනවා. ඔක්කොම එන්නේ හෝමෝන හරහා කියන කතාව බොහොම පැහැදිලි මේ වැඩසටහනේ පැවම බොහොම පැහැදිලිව මේක පැහැදිලි
1: විග්‍රහ
0: වුණා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපිම විතර පෞද්ගලිකව අපි නෙමේ මම අර මුලිනුත් කතා කරේ අර විදුහලක අර ශිෂ්‍යෙකුට චරිත සාහිත්‍ය දීපු වෙලාවේදී ඒ විදුහල්පතිතුමිය මේ ගැන අවබෝධයෙන් තියෙන ඕනේ. එතකොට මේ දරුවා සමහර දේවල් වැරදි කරන්නේ. එතකොට ඔය ඒ වැරදි වලට පෙළඹෙන්නේ ඉතින් එයාගේ එයා සතුට හොයාගෙන යන මාර්ගය එයා ඩොපමින් ගන්න හොයාගන්න ක්‍රමය තමයි ඒක. එතකොට ඔව් යොමු වෙලා තින්නේ ඩොපමින් වැඩිපුර ගන්න වෙන ක්‍රමයකට. ඉතින් මේ ක්‍රමය වෙන විදියකට හරවන්න ඔහුට සතුටු වෙන අරමුණු ලබා දෙන එක තමයි පාසලක් කරන්න ඕනේ. ඒක දඬුවම් කරලා මේ දඬුවම් කරලත් ඒක යම් කිසි විදියකට අරමුණු වෙනස් කරවන්න පුළුවන්. නමුත් අවබෝධයෙන් ඊට වඩා පැහැදිලිවම කරන්න පුළුවන්. අපි කවුරුත් මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් කුඩා දරුවන් ඉන්න දෙමව්පියන් මේක තේරුම් ගන්න ඕනේ. මේ සමහර ලාට අපිට හිතා ගන්න බැරි විදිය චර්යාවන් පුජ්‍යලය දක්වනකොට අපි ටිකක් උපේක්ෂා සහගත වෙන්න ඕනේ. මේ සිද්ධ වෙන්නේ මේ හෝමෝන ක්‍රියාකාරීත්වයක වැඩක්. එහෙම නැතුව මේ අය හිතාමතා අපිට කරදර කරන්න නෙමෙයි මේ දේවල් කරන්නේ. අපි ඒක ගැන පොඩි අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරන්න පුළුවන් නම් අපිට මේ ජීවිතේ ගොඩක් මේ සුන්දරව ගත කරන්න පුළුවන්.
1: සුන්දර ජීවිතේ අපි නිකන් ජීවිතේ අපි විහිින් තමයි ජීවිතේ විනාශ කරගන්නේ. ඉතින් අපිට ඉවසීම සතුට සැනසීම තුලින් අපිට ඒක ගන්න පුළුවන්.

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව එම් අසූ අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසු අටයි දශම හයෙන්
2: අර කතාවත් තියෙනවා මා ඔබ ගැන අද කතාරණ කුලේ නම් හෙට ඔබට මම ගැන කතා කරන්න ඔබ ඉතුරු නොවේ නොවේවි කියන කතාවක්. ඉතින් ඇත්තරම ඒක අපි ඒක තමයි ඒක මනුස්ස ලෝක මනුස්ස සංහතියේ පැවැත්ම තීරණය වෙන්නේ මෙන්න මේ වගේ සංකල්පමීය සාධක මිනිස් සිත් තුළ පැතිරිච්ච නිසා. මිනිස්සු නිශ්ශබ්ද සිටින මනුස්සයාට වඩා හඬනගෙන මනුස්සයා සාධාරණ කියලා ලෝක කතාවක් තියෙනවා. ඔහු අවංකයි කියලා ලෝක කතාවක් තියෙනවා. ඉතින් මිනිස්සුන් වුණාම අපි මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු වුණාම සමාජයේ සැරිසරන මිනිස්සු වුණාම අපි මේ සමාජයේ සිදුවෙන සිදුවීම් ගැන අපි කතා කළ යුතුමයි. ඉතින් අද ඇත්තනම ඕස්ට්‍රේලියාවේ දේශපාලනය ගත්තාම ඕස්ට්‍රේලියාවේ දේශපාලනය මෙච්චර කල් පාලනය වුණේ සම්ප්‍රදායික කම්කරු පක්ෂය සහ කන්සර්වේටිව් ලිබරල් පක්ෂය හරහා. මොවුන් දෙකොට්ටාශයම රටේ සමස්ත ජනතාව විශේෂයෙන් ඕස්ට්‍රේලියාව කැනඩාව වගෙන රටවල් ගත්තාම මේ රටවල් බහුතරයක් ජීවත්වෙන්නේ මයිග්‍රන්ට් ලගේ. මොකද මයිග්‍රන්ට් පොපිලේෂන් එක මේ රටවලින් සමුගත්තොත් මේ රටවල් අරාජික සහ බංකුලොත් රාජ්‍යයන් බවට පරිවර්තනය වෙනවා කියන සිතුවිල්ල තියෙනවා. අපි කවුරුත් ගත්තොත් 1993 වගේ කාලපරාසය තුළ මල්ටිකල්චලිසම් කියන සංකල්පය මුළු ලෝකෙ පුරාම බිහි වුණා. විවිධ ජාතීන්ගේ සංස්කෘතික සහ සංස්කෘතික අනන්‍යතාවය යුරෝපීය ජාතීන් බොහොම ආදරයෙන් සෙනෙහසින් දයාවෙන් වැළඳගත්තා. ඔවුන්ගේ ආගන්තුක සත්කාර ඔවුන්ගේ මනුස්සකම ඔවුන්ගේ අලුත් සිතුවිලි ඒත් එක්කම මල්ටිකල්චරල් ජාතියක්ගේ තියෙන වර්තනය. අපි ගත්තාම ඇමරිකාව ලෝක ජනගහනය තුන්වන විශාලම ජනගහන ජීවත්වෙන ඇමරිකාවේ. ඇමරිකාවේ ජාතීන් වර්ග ගත්තාම ජාතීන් වර්ග 200කට වඩා ජීවත් වෙනවා. හැම ජාතියක්ම මේ ජානමය විවිධත්වය තුළ විවිධ දක්ෂතාවයන් හැකියාවන් තියෙන ජාතීන් ඇමරිකාව තුළ බිහි වෙලා තියෙනවා. ඇමරිකාවේ ලෝකේ නිර්මාණ බහුතරයක් සිද්ධ වෙන්නේ ඇමරිකාව තුළ. මේ ඇමරිකාවේ තියෙන මේ ජානමය මික්ස් සංකල්ප තුළින් තමයි මේ ජනතාව බිහි වෙලා තියෙන්නේ. මේ දක්ෂ මිනිස්සු බිහි වෙලා තියෙන්නේ. ලෝකේ අද ලෝකයේ දියුණුවට විශාල හේතුවක් වෙලා තියෙනවා මේ මික්ස් වෙච්ච එක. මේ මල්ටි කල්චරලිසම් කියන එක තුලින් ලෝකයේ විවිධත්වයේ උපරිමටය පැමිණිලා තියෙනවා. ලෝකයේ අලුත් නිර්මාණ බිහිවෙලා තියෙනවා. අලුත් සංස්කෘතීන් උපසංස්කෘතීන් බිහිවෙලා තියෙනවා. ලෝකයේ ඒක ඇත්තරම ලෝකයට හරි ආශ්වාදයක් වින්දනයක් විදිහට ලෝකයේ දීප්තිවත් විදිහට උද්‍යෝගයෙන් ලෝකයේ ඉදිරියට ගියා. නමුත් අවාසනාවකට මේ මල්ටි කල්චරලිසම් වලින් වල අයහපත් පැත්ත පාලකයෝ හරියට කැල්කුලේට් කළේ නැහැ. ඒක හැම දෙයක්ම ලෝක ක්‍රමයක් තියෙනවා. ක්‍රමයක් විදිහක් චාරයක් තියෙනවා. චාරයක් රටාවක්. ඔය ක්‍රමයක් විදිහක් චාරයක් රටාවක් පවත්ව ගන්න තමයි නීති පද්ධති හැම අවස්ථාවෙදිම නීති පද්ධති යාවත් කාලීන වෙන්නේ. නීති පද්ධති යාවත් කාලීන කරන්නේ මේ රටේ විවිධ ජාතීන් විවිධ වර්ග ජීවත් වෙනකොට ඒ රටේ තියෙන විවිධත්වය රටේ සංස්කෘතික අනන්‍යතාවයට රටේ ශාරීරික අනන්‍යතාවයට හානි සිද්ධ වෙනවා නම් ඒවා වෙනස් කිරීම සඳහා පාලකයෝ යම් යම් ආකල්පමීය තීන්දුව తీරන ගන්නවා. ඒවා මේ රටවල සිද්ධ වුණේ නැහැ. සිද්ධ වුණේ නැත්තේ මේ රටවල පාලකයෝ තුන්වන ලෝකයේයි කියාගන්නේ අපේ රටවලට ආදර්ශයක් වෙන්න කියලා හැම දෙයක්ම බොහොම වේදනාවෙන් අපහසුයෙන් විඳගත්තා. ඒකේ ඵලය විදියට අද වෙනකොට ලෝකේ දක්ෂිණාංශික අන්ත දක්ෂිණාංශික ඒ කියන්නේ එත්නික් මේ වාර්ගික සංහ

0: ආහාර වගේ දේවල් වලට පෙළඹෙන මිනිසුන් පවා අද දේශපාලන ලෝකයේ සමාජ ලෝකයේ බොහෝම විදියට බලය අත්පත් කරගෙන තියෙනවා. ඔබ කවුරුත් දන්නවා සමහර වෙලාවට අපි බස්වල යනකොට මේ දුරකථනයෙන් කතා කරනවා අපේ අසල්වැසි සහෝදරවරු මුළු බස් එකේම මිනිස්සුන්ට හරි වදයක්. නමුත් ඔවුන් ඒව නවත්තන්නේ නැහැ. ඔවුන් පාරේ චූ කරනවා, ඔවුන් වැසිකිලි යනවා, ඔවුන් කොළ විසි කරනවා පාරට, ඔවුන් කුණු ගෙනත් දානවා පාරට. මේක මල්ටිකල්චරලිසම් නෙවෙයි. මේක කවුරු හරි කියනවා නම් මේක තමයි මේ මල්ටිකල්චරලිසම් කියලා නැහැ. අපි අර කතාවක් තියෙනවා, අපිට ඒ කාලේ ඉඳන්ම ඔය ඔය ඔය ඔය ඔය මල්ටිකල්චරලිසම් සංකල්පයත් එක්කම ආපු කතාවක් තමයි ඩූයින් රෝම් ඇස රෝමන් ඩූ කියලා. ඉතින් රෝමෙට ගියා නම් අපි රෝමයේ මිනිස්සු විතර ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව අපි අපේ සංස්කෘතිය, අපේ භාෂාවේ අනන්‍යතාවය, අපේ තියෙන ජඩ වැඩ, අපේ තියෙන අමානුෂික වැඩ මේ සමාජයට මුදාහරින්න අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ මේ රට රැවිලා කාර් හොරගම් කරන්න නෙමෙයි. අපි ඇවිල්ලා තියෙන්නේ මේ රට රැවිලා තක්කඩි වැඩ කරලා සල්ලි හම්බ කරන්න නෙමෙයි. අපි මේ රටේ තියෙන සංස්කෘතිය, මේ රටේ තියෙන දේශපාලන අනන්‍යතාවය, මේ රටේ තියෙන සශ්‍රීක බව, මේ රටේ තියෙන නිදහස, මේ රටේ තියෙන සමානාත්මතාවය, මේ රටේ තියෙන මේ ජීවිතවල තියෙන ඉහළත්වයේ අගය කරමින් අපි මේ රටට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා නම් මේ රටට අපේ ගරුත්වයක් තිබිය යුතුයි. අපි ඒ කරුත්වය නැති වෙච්ච හින්දා තමයි අද අවාසනාවකට මේ අද අන්ත දක්ෂිණාංශික පාලකයෝ තමන්ගේ භූමිය දවසින් දවස වැඩි කරගෙන යන්නේ. මේක ලාංකීය ජනතාව, අපි බොහොම ලාංකියාව කියපුවම ඇත්තටම මුළු ලෝකෙ මිනිස්සු අපිට හරි ආදරේ. ඒ ආදරේ තමයි අපේ අනන්‍යතාවය. ඒ අපේ අනන්‍යතාවය බොහොම කරුණික ජාතියක්. අපි අපේ ලංකාව තුළ උදේ හවා සිල් ගත්තෙන උදේ හවා බණ අහලා පිරිත් අහලා ලංකාව තුළ අපි මොන අපරාධ කෙරුවත්, අපි ලංකාව තුළ විවිධ දේවල් සිදු වුණත්, නමුත් අපි අපේ තුල, අපේ සංස්කෘතිය තුල, අපේ ජාන තුල අපි බොහෝම අහිංසක, අවංක, නිහතමානී, පුදිය යුත්තට ගෞරව කළ යුතු බොහොම ආඩම්බරකාරී ශ්‍රේෂ්ඨ ජනතාවක්. ඉතින් ඒක අපි මේකේ අපේ ඐඩෙන්ටිටිය විදිහට පවත්වාගෙන යමු. මේක මං හිතනවා ඒක අපි කළ යුතුයි. මොකද අපි කිසියම් මො විදිහකට අපි අර මිනිස්සු කරනවා, අපේ හැපැත් රටේ මිනිස්සුත් කරනවා. ඇයි අපි කරපුවාම මොකද කියන එක නැතුව, අපි ගෙදරක ඉන්නකොට වැඩිය සින්දු හයියෙන් දාන්න නැතු, අපේ සින්දු හයියෙන් දාන්න නැතු, අපි නිදහසේ, අපි සාමාන්‍ය සිවිල් පුරවැසියෝ විදිහට අපි සාධාරණ ජීවත් වෙන්න අපි උත්සාහ කරනවා නම්, මං හිතනවා මේ පණිවිඩය අපි අරන් ගියොත් අපේ අද පෝලිං හැන්සන් මහත්මිය විශාල විදිහට මේ සමාජයේ මේ තියෙන හිඩස ආක්‍රමණය කරමින් ඇය ඡන්ද වැඩි කරගෙන යනවා. ඇය අපේ කවුද, අපේ ටෝනි ඇබට් මහත්තයාගේ කාලය සුල කිසියම් මෝ විතර චෝදනාවකට මාස 6ක් කිරේ ගිය මහත්මියක්. ඒත් එක්කම ඈ අත යුරෝපේ ට්‍රිප් එකක් යනවා. ඒ ට්‍රිප් එකේ පුද්ගලික ධනය පරිහරණය කරමින් 5-star හෝටල් වල යනවා, ෆැෂන් ෂෝ වල යනවා, ඊළඟට අන්ත දක්ෂිණාංශික මිනිසුන් හම්බෙනවා. මේ විවිධ දේවල් ඇ කරන්නේ ඇට මේ වපසරිය මේ රටට ආපු 1980 ගණන්වල මේ රට ලෝකයේ ඇතිවෙච්ච මේ මල්ටි කල්චරලිසම් කියන එකෙන් මේ රටට ආපු මිනිස්සු කරපු මේ අපචාර වැඩහින්දා ඇතිවෙච්ච මිනිස්සුන්ගේ වෛරය, වේදනාව, මේ ඇත්තරම කනස්සල්ල නිසා ඒ කනස්සල්ලෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. විශේෂයෙන් ඔබ දකිනවා මේ ඇමරිකාවේ වුණත් අද සිද්ධ වෙන්නේ ඒක. මුළු ලෝකෙ පුරාම අද මේ ඔය ඔය ඔය අන්ත දක්ෂිණාංශික මේ මතවාද බොහෝම වික්මනින් ව්‍යාප්ත වෙනවා. අපි මේ රටට ආදරේ නම් අපිට වැඩක් නැහැ කවුරු මොනවා කරුවත්. අපේ ගෙවල් වල අපි බොහොම සාමකාමී විදිහට ජීවත් විය යුතුයි. අපි මිනිස්සුන්ට කරදරයක් නොවිය ජීවත් විය යුතුයි. වාහනයක් කෙලවුණකට වුණත් අපි බොහොම නීතිගරුකව වාහනේ පැදවිය යුතුයි. මිනිස්සුන්ට ඇඟිල්ල දාලා කෑ ගහන්න එහෙම කලින් යා යුතු නැහැ. අපි විනයගරුක මිනිස්සු විදියට අපි අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනන්‍යතාවය රැකගෙන අපි ජීවත් විය යුතුයි කියන එක මම හිතනවා අපි ලාංකික විදියට කළ යුතුයි කියලා. ඉතින් ඒක තමයි මගේ පණිවිඩය.
1: සාලිය මේ ඉතාමත්ම වැදගත් විග්‍රහයක් කරේ. ඒක මේ අපි විවිධ කෝණ වලින් බලන්න පුළුවන්. මට ඇත්තටම කියන්න දෙයක් ඉතුරු කරන්න නැතුවම සාලිය සම්පූර්ණයෙන්ම කතා කරා. හැබැයි මේ එක කාරණයක් ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ජාන මිශ්‍ර වීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නරක ජාන නැති වෙලා ගිහිල්ලා හොඳ ජාන ඉස්මතු වීම. එකම ජාන එක්තු වුණාම සමහරලාට නරක ජාන මතු වෙනවා. ඒක නිසා තමයි ලංකාවේදී වුණත් ඔය ඥාතින් අතර විවාහව එහෙම සිද්ධ වෙන්න එපා කියලා කියන්නේ. ඒ ළමයින්ට ඒක බලපානවා, උන්ගේ එකිනෙකට ආබාධ එන්න පුළුවන්. ඒ ජාන කතාව. එතකොට සංස්කෘතිය අපි ලංකාවේ සංස්කෘතිය අපි මෙහාට අරගෙන එනවා. මේ මේ වැඩසටහනත් ඒකෙම එක එක අංගයක්. අපි භාෂාව රැකගෙන යන්න හදනවා, අපි ආගම රැකගෙන යන්න හදනවා, අපේ දරුවෝ ඒ සංස්කෘතිය තුළම තියාගෙන හදන්න බලාපොරොත්තු වෙනවා. කරගන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ විදිහට තමයි අපි අපේ බලාපොරොත්තුව. එතකොට ලංකාවෙන් අපි ගෙනාපු හොඳ වගේම නරක දේවලුත් තියෙනවා, නරක සංස්කෘතියක් තියෙනවා. ඒකත් අපි මේ විදිහම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. එතකොට සාලියගේ කතාවේ පණිවිඩය විදිහට අපි ගන්න ඕනේ මේ නරක දේවල් අපිම අඳුර ගන්න ඕන. විශේෂයෙන්ම අපි හැමේ වර්ණය අනුව සුදු වර්ණයෙන් ඉන්න අය මොන රටද කියන එක ගැන ඔවුන්ගේ විග්‍රහයක් නැහැ. ඔවුන් කවුරුත් එක ගොඩට දාලා තමයි කරන්නේ. එතකොට අපිට අල්ලපු රටේ අය වැරදි කරත්, අපි වැරදි කරත්, වෙන කෙනෙක් වැරදි කරත් මේ අය මේ විදියට වැරදි කරනවා කියන එක ගැන තමයි කාටත් එක විදියට එක හැන්දෙන් තමයි බෙදන්න වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මේ රටේ ඉන්න සුදු ජාතිකයෝ උන් කරන උන්ගේ සංස්කෘතිය ඉතාම හොඳ ඉහළ මට්ටමකම තියෙනවා කියලා. සමහර නරක ගති ලක්ෂණ අපිට දකින්න පුළුවන් වේවි. නමුත් අපි මේ රටට ඇවිල්ලා ඉන්නෝ අපි ලංකාවේ කරපු නරක උදාහරණයක් විදිහට සාලිය කිව්වා වගේ වාහන එලවනකොට මතක නැතුවම අර ලංකාවේ වාහන එලවපු නරක පුරුද්ද එළියට පැනලා ඉතින් ওই විදිහට වාහන එලවන්න උත්සාහ කරනවා. ඒ විශේෂයෙන්ම ටැක්සි එලවන අය අතර අපි ඒක නිතර දැකලා තියෙනවා. කවුද ජාතිය කවුද කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අර එකිනෙකා අභිබවා යන්න අවස්ථාවක් තියෙනකොට කෝච්චියට නගින්න ඉන්නකොට මම දකිනවා හැමදාම කෝච්චියන ඉන්නකොට දැන් සෙනග වැඩි වුණාම අර එක්කෙනා පස්සේ එක්කෙනා යන්නේ නැතුව ඉක්මනට නැගලා ගිහිල්ලා ඉවරලා තමන්ට ආසනයක් හොයාගන්න උත්සාහ කරනවා. ඒ මම නිතරම නිරීක්ෂණය කරනවා. එහෙම කරන අය අතර අපේ කට්ටියත් ඉන්නවා. ඉන්න පොඩි මේ පැනලා ගිහිල්ලා ඒක දක්ෂකමක් නෙමෙයි, අනිත් අයට ඒක කරන්න බැරි කමක් නෙමෙයි. ඒ වගේ බෝධේවල් තියෙනවා. නිරීක්ෂණය කරන්න අනිත් අය කරන්න කොහොමද කියලා ඔවුන් නොකර ඉන්නේ උන්ට බැරි නිසා නෙමෙයි, උන් පුරුදු වෙච්ච විදිය නිසා. ඒ විදිහට තමයි අපි සංස්කෘතිය රැකගෙන යන්න ඕන. හැබැයි ඒකෙන් අපි ලංකාවේ අපි නරකයි කියලා හිතාගත්ත දේවල් ඒක නරක නිසානේ අපි මේ රටට ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා ඒ නරක දේවල් අපි අතහැරලා හොඳ දේවල් විතරක් රැකගෙන ගමන් කරන්න බලාපොරොත්තු වෙමු.
2: On your local station 88.6 Plenty Valley FM, The World at Night.
3: ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්
4: ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමාජ දර්ශක ඒකකය මගින් පවත්වන ලද නවතම සමීක්ෂණයකට අනුව වත්මන් ජනාධිපතිවරයා හා රජයේ පාලන හැකියාව කෙරෙහි ජනතාව ඉහළ ප්‍රසාදයක් දක්වන බව හෙළිව තිබෙනවා. රජයේ ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව ජනතාව බිඳී ගිය අදහස් දරන අතර 45.3% ඒ පිළිබඳව සෑහීමකට පත්වන විට 44% අතෘප්තිය පළ කර තිබෙනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර ජීවන වියදම කිරීම පිළිබඳව පවතින්නේ අඩු ප්‍රසාදයක්. ආර්ථික දුෂ්කරතා පැවතියද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව 75.5% ඉතා ඉහළ ප්‍රසාදයක් ජනතාව තුළ පවතින බව මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මීට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින්නේ 29.4% ජන ප්‍රසාදයක්. මීට අමතරව ජාතික ජන බලවේගයේ කාර්යක්ෂම පාලනය ලබා දීමේ හැකියාව පිළිබඳව 62.8% විශ්වාසය පළ කරන අතර ජනගහනයෙන් 64.1% විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වනවා. කෙසේ වෙතත් එය වහාම සිදු කළ යුතු ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ 29.6%ක් පමණයි. බහුතරයක් එනම් 40.5%ක් අදහස් කරන්නේ එය අහෝසි කළ යුතුද එය මේ මොහොතේ හදිසි ප්‍රමුඛතාවයක් නොවන බවයි. දික්වා ආපදා සහන සේවාව සම්බන්ධව රජය ආපදා සහන ලබා දීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳව 68.6%ක ජනතාව සෑහීමට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකියුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය ගන්නා උත්සාහයන් පිළිබඳව 51.6%ක් ප්‍රසාදය පළ කරන අතර ජනතාවගෙන් 67%ක් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම වැදගත් බව විශ්වාස කරනවා. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික ජනතාව වර්තමාන දේශපාල නායකත්වයේ සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. ඒ සම්බන්ධයෙන් දේශපාල වේදිකාවේද මෙලෙස අදහස් පළ වුණා.
5: මම දැක්ක මේ පහුගිය දිනක සමීක්ෂණ වාර්තාවක් කළා. ජනාධිපතිවරණ 75%ක් කැමති. අනේ අපේ හැමදෙරේ ඒ වාර්තාවම යට තියෙනවා රටෙන් භාගයක් බලගින්නේ. දැන් රටෙන් භාගයක් බලගින්නේ ඉන්නකොට මේ 75%ක් ජනාධිපතිරත් කැමති. දැන් මේ දෙන්නගේ ඇත්ත කියන්නේ කවුද?
6: මේ අරන් යන වැඩපිළිවෙල ආපස්සට හරවන්න ඒගොල්ලන්ට බලය දෙන්න කිසි කෙනෙක් සූදානම් නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මගින් සමීක්ෂණයක් කළ බැලුවා අනුර දිසානායක ජනාධිපතිවරයාටද ජනතා මතයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටද කියලා. 75% ඉක්මවපු ජනතා ප්‍රසාදයක් අනුර දිසානායක සහෝදරයාට තියෙනවා.
4: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මේදී සාකච්ඡා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රාජ්‍යපාලනීය යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැඳවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟියාව උම කිරීම සඳහා නව බඳවා ගැනීම සිදු කිරීම, සේවා අවශ්‍යතාවට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ. අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය සහ වෘත්තීය භාවය ඉහළ නැංවීමට රජය ඍජුව මැදිහත්වන බවත් පෙරපාසල් ක්ෂේත්‍රයේ සිටින කිසිවෙකු බැහැර නොකර ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසා. මේ අතර 13 වසරක අධ්‍යාපනය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය අදහස් පළ කළා. ඇය මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
7: එතකොට අපි අද බැලුවොත් දෙමව්පියන්ගේ පැත්තෙන් ඉල්ලුම තියෙන්නේ මොන වගේ පාසල් වලටද කියලා බයිලිංගුවල් එඩියුකේෂන් තමයි සියලු දෙනාගේම බලාපොරොත්තු. සහ ඉක්මන්ට ඉවර කරන්න පුළුවන් අධ්‍යාපනය. කියන්නේ අවුරුදු 13 ඉස්කෝලේ ඉන්න එක වැඩි කියන අදහසක් දැන් සමාජගත වෙලා තියෙනවා. අවුරුදු 3ක් 4ක් ඩිග්‍රී එකක් වෙනුවෙන් ගත කරන එක කාලේ නාස්තියක් කියන අදහස සමාජගත වෙලා තියෙනවා. ඇයි ඉංග්‍රීෂ් මෙච්චර බරපතල වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ අපි අධ්‍යාපනය ලබා ගන්නේ සමාජයේ ඉහළට යන්න නම් සමාජයේ ඉහළට යන්න ඉංග්‍රීසි අවශ්‍යයි. දැන් අපි දන්නවා ඉස්සර අපි හිතුවේ ඒ ලෙවල් පන්ති වලට දරුවන් එන්නේ නැහැ කියලා. දැන් ඕ ලෙවල් ඉඳන් දරුවන් එන්නේ නැති ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ලෙවල් ඕන්නේ කෙලින්ම ඩිග්‍රී එක කරන්න පුළුවන් කියන්නේ. මේ අධ්‍යාපනය කියන එක අපි එන්නේ නැන්න නිකන් අර බොයිලර් චිකන් හදනවා වගේ සංකල්පයකට එමින් තියෙනවා. ඒකේ බලපෑම මොකද්ද කියන එක ගැන අපි හොයන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ. අපේ සමාජයේ ඇති වෙලා තියෙන අද්භූත ගොඩ අපි අරගෙන බැලුවොත් අපේ දුප්පත්කම, අපේ ප්‍රචණ්ඩත්වය, මේ සියල්ලම පිටුපස තියෙන එක කාරණයක්. අධ්‍යාපනයෙන් බැහැරවීම, අධ්‍යාපනය හරියට ලැබිලා නැති එක, අධ්‍යාපන පද්ධතියෙන් දරුවන් හැලෙන එක.
4: විනිසුරු වරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට ඇති සූදානම්ක් පිළිබඳව වන සංවාදය මේ වන විට දේශපාලන වේදිකාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ අතර විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සුදීර්ඝ කිරීම රාජ්‍ය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ඒ අනුව මේ ගැන කරුණු වාර්තා කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශයට බාර දුන් බවයි. ඒ අනුව අධිකරණ අමාත්‍යංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවරයන්ට යොමු වීමට කැබිනට් මණ්ඩලයේ තීරණ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
8: අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. ඒ වගේම අනිත් පැත්තෙන් සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. අතන 2020 දී 20 වෙනි සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාකාර විනිශ්චයකරුවන් ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳ සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. අනිත් පැත්තෙන් වෘත්තීය වේදීන් රට අතහැර යාම සහ වෘත්තීය වේදීන් මේ ශේෂ්ඨවලට පිවිසීමට තිබෙන අඩුපාඩුවක් දකින්න ලැබෙනවා. මේ රටේ ජනතාවගේ අපේක්ෂිත ආයු කාලය වැඩි වෙලා තිබෙනවා. මේ සියලු කරුණු සැලකිලි ගත්තට පස්සේදී අපි එක පැත්තකින් අධිකරණ පද්ධති සඳහා විනිශ්චයකරුවන් බඳවා ගැනීම වැඩි කරන්න උත්සාහ කරනවා. යනුව තමයි මහේස්ත්‍රාත් වරුන් 50ක් බඳවා ගැනීමට කටයුතු කරමින් හිටියා. නමුත් 33 දෙනයි ආවේ. ඒ 33 දෙනාගෙනු කී දෙනෙක් අධිකරණ ශේෂ්ත්‍රයට මහේස්ත්‍රාතුරු හැටියට ඇතුළු වේද කියලා අපි දන්නේ නැහැ. මේ සියලු කරුණු පිළිබඳව රජය අවධානය යොමු කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු වාර්තා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍යංශයට බාර දුන්නා. අධිකරණ අමාත්‍යංශය ඉදිරිපත් කරන වාර්තා සහ තොරතුරු සැලකිලි අරගෙන තමයි ඊළඟ පියවරට කැබිනට් මණ්ඩලයේ ප්‍රවිෂ්ඨ වෙන්නේ.
4: මේ අතර විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම මත ඒ පිළිබඳව සැකයක් සහ ගැටලු පැන නැගී ඇති බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා.
9: ඒ විනිශ්චයකරුවන්ගේ වයස් සීමාවල් වැඩි කරනවා නම් ඒ වැඩි කිරීමේ තිබෙන ක්‍රමවේද තිබෙනවා. එතකොට ඒව සම්බන්ධව අධිකරණ ශේෂ්ත්‍රය තුළ පැහැදිලි කතිකාවක් යන්න ඕනේ. එතකොට දැන් ඒ වගේම තමයි රජයේ ඉන්න අනිකු ශේෂ්ත්‍රවල ඉන්න අයගේ වයස් සීමාව සම්බන්ධවත් ඔවුන්ත් ඉල්ලීම් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා තමයි විපක්ෂය හැටියට අපි නිතරම කිව්වේ දැන් මේ ශේෂ්ත්‍රය තුළ ඉන්න අයගේ විශාල විරෝධයක් ඇවිල්ලා තිබෙනවා. අපි දැක්කා මේ අධිකරණ සේවා සංගමයේ ඉන්න විනිසුරුවන් ඔවුන් මේකට විරෝධය පළ කරලා තිබෙනවා. නීතිඥ සංගමයේ මේ සම්බන්ධව විරෝධය පළ කරලා තිබෙනවා. හදිස්සියේ ලහිලයියේ මේ විනිශ්චයකරුවන්ගේ වයස් සීමා වැඩි කිරීම සම්බන්ධව තමයි සියලු දෙනාම මේක ප්‍රශ්න කරන්න අද වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ. මොකද අධිකරණයේ විතරක් ඉන්න විනිශ්චයකරුවන් විතරක් නෙමෙයි විශ්‍රාම යන්නේ. අනිත් ශේෂ්ත්‍රවල ඉන්න අයත් විශ්‍රාම යනවා. ඒතර අනිත් ශේෂ්ත්‍රවලත් හිඟයක් තිබෙනවා. ඒතකොට ඒ ශේෂ්ත්‍රය කතා නොකර ඒ ශේෂ්ත්‍රය ගැන කියන්නේ නැතුව විනිශ්චයකරවරුන්ගේ වයස් සීමා විතරක් වැඩි කිරීම ගැන ක්‍රියා කරන්න කියලා තමයි ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය ගැන සියලු පාර්ශ්වයන්ගේ සැකය අද ඉස්මතු වෙලා තියෙන්නේ.
4: මෙම වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට දා ප්‍රබල වීමේ සම්භාවිතාවක් පවතින අතර 81% ප්‍රතිශතයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසුවේ එම කාලය තුළ තද වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. අමෙරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනයේ දත්ත අනුව එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල මට්ටමකට නොපමිනීමේ හැකියාවක් ඇත්තේ 3/1. මේ අතර ජලාශවල පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නේ නම් ඉදිරි යලකන්නේ වගා කටයුතු සඳහා වාරි ජලය සපයා ගැනීම සම්බන්ධව ගැටලුවක් මතු නොවනවාද අධ්‍යක්ෂවරයා කියා සිටියා. ප්‍රධාන ජලාශ 80 සමස්ත ජල ධාරිතාව 48% දක්වා පහත ගොස් තිබෙන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල්නිනෝ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ග්‍රාමීය මට්ටමින් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
10: එල්නිනෝ ලානීනා තත්ත්වය තුළ ඉතාමත්ම බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ජෛව විවිධත්වය පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා මේ පාර්ලිමේන්තු සංසදය කැප වෙනවා. මමත් ගරු මහාචාර්ය අභය වික්‍රම මැතිතුමත් විශේෂයෙන්ම මේ දේශගුණික කාලගුණික විපර්යාස පිළිබඳව මේ තත්ත්වයන් අගනුවරට නගරවලට සීමා වෙලා තිබෙන මේ සාකච්ඡාවන් අපි බලාපොරොත්තු වෙනවා ගමට රට පුරාවටම ගෙනහිල්ලා මේ කරුණු කාරණා පිළිබඳව දැනුවත් භාවය අපේ රටේ ඇති කරන්න.
4: යලකන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමග මේ වන විට V-Metric Ton 305ක මිලදී ගෙන ඇතැයි V අලවි මණ්ඩලය පවසනවා. ඒ අනුව පසුගිය 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා වූ දින 4ක කාලයක් තුළ මෙම වීතෝගේ මිලදී ගෙන ඇති බව V අලවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලක්ද මහතා කියා සිටියා. යලකන්නේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණු අතර V අලවි මණ්ඩලයේ පැවසුවේ වැඩිම V අසවනු නෙලන ද ප්‍රදේශ ආශ්‍රිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම සිදු කරන බවයි. කෙසේ වෙතත් ගොවීන් චෝදනා කරන්නේ රාජ්‍ය මකින් ලබා දෙන සහතික මිල ප්‍රමාණවත් නොවන බවටයි. මේ අතර වී මිලදී ගැනීම සම්බන්ධව රාජ්‍ය පාර්ශවයෙන් හා ගොවීන්ගෙන් මෙලෙස අදහස් පළ වුණා.
11: එක එක දේශපාලන සටන් පාඩවලට රැවටෙන්නේ නැතුව අපි ගණන් හදලා දිනනවා. ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ 120 130 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්ඝෝෂණය කරන්න දෙන්නේ නැහැ. ඒක තමයි ගාණ. ඇති තරම් කරගන්න අපිට ගමන්.
12: මේ පිළිවෙල කොහෙවත් වී දෙන්න තැනක් ඇත්තෙන්නේ නැහැ. පාලම් කඩවුරු ගවස් දෙයක් කරලා තිනවා තුන්ගෙන් දවසේ වහලා. පිට ගොවියෝ වෙනඳු වෙන්නේ නැහැ මේකට වී ගන්න. දැන් රජය පම්පෝරි ගැව්වට තාම රජයේ නිලධාරිත් එකයි අමතිලත් එකයි නියෝජ්‍ය අමතිලත් එකයි මුන්ට පුළුවන් කයිය විතරයි.
13: මහවාරි කපනකොට තව මාසයක් යන්න පුළුවන්. හැබැයි ඊට කලින් සුළු ගොවි සංවිධාන වල මැද කන්නල ගොවින් අස්සන්න නෙලනවා. ඒවා ගොවින් නෙමෙද කුණු කොල්ලෙට හරිය දී ගනින්ලා කියලා මේ එහෙට මෙහෙට බෝල පාස් කරන්න හම්බෙන්න එපා මතක තියාගන්න. ඇත්ත ප්‍රශ්නේ එහෙමමයි සමස්ත ගොවිය අයනවා කොළඹට
14: බඩයර්ලා වී ගත්තත් ආණ්ඩුවට ගන්න පුළුවන් උපරිම 105ක් කියන්නකෝ එතකොට ඉතුරු 95ට මොකද කරන්නේ මේකනේ තියෙන ගැටලුව ඒ 95 80ට 85ට ගන්නව නම් 120 ගන්න කතා කරන්නේ මොනවද හාල් කිලෝ එකක් රුපියල් 10කින් බැරි විලා 2 මිලියක් රුපියල් 2000 ගන්න යඩු වෙලා
15: පෞද්ගලිකම් අංශෙත් එකඟ වෙලා තියෙනවා පිට එක කරපු සාකච්ඡාවලදී වී රජයේ නියම කරපු මිලට මිල දී ගන්න පෞද්ගලිකම් සිතත් රුපියල් මිලියන 10000ක් රජය ණය පදනමින් වෙන් කරලා තියෙනවා වී මිල දී ගැනීම සඳහා. ඒ නිසා අපි ගොවි ජනතාවට ආරාධනා කරනවා රජයේ ගබඩාවලටම වී දෙන්න ඕනි නෑ ඔබ. පෞද්ගලිකම් සිතක් ඔබේ ප්‍රමිතිගත වී රජයේ නියම කරපු මිලට විකිණීමේ පහසුකම තිබෙනවා.
4: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු පසුගියදා පොලිස් ගෞරව සහිතව බොරැල්ල කරපේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කරතුකල සීඩී වික්‍රමරත්න මහතා මේ අද විට හැඩ 3 වෙනි වියේ පසු වුණා. 1986 වසරේ පොලිස් සේවයට එක්වේ මහතා 2019 වසරේ පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරයෙන් අදතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිට වීමත් සමග වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා. අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වෙනිදා ඔහු පොලිස්පති ධුරයට පත් කිරීමද සිදු කෙරුණා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඔහුගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ කිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා. සීඩී වික්‍රමරත්න මහතාගේ දේහ සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබා දී ඇති විවෘත තීන්දුවක්. කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබා දෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූ බව සඳහන්. කෙසේ වෙතත් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර ඇත්තේ. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
16: ගියුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: පහුගිය දවසක මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් කරපු සමාජ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙලා තිනවා. මේ අනුර කුමාර දිසානායකගේ පිළිබඳ කැමැත්ත 75.5% කියලා, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කැමැත්ත 29.3% කියලා. ඉතින් මේ දෙක එකතු කරාම 100%ක් එන්නේ නැහැ කියලා ඉවරලා කතා බහක් තියෙනවා. 100%ක් වෙන්න ඕනද?
1: එහෙම අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය
0: නැහැ.
1: සාමාන්‍ය common sense.
0: මේ ප්‍රශ්න දෙකක්.
1: මිනිසුන්ගේ ප්‍රශ්න දෙයක්. සමහර ප්‍රශ්න මිනිස්සු උත්තර නොදී ඉන්නවා. දෙන්නටම කැමති නැති මිනිස්සු උත්තර නොදී ඉන්න එක නිෂේධයේ ආගයක් විතරේ එකතු වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ.
0: දැන් මෙහෙමයි, ප්‍රශ්න දෙකක් ඇහුවාම ඒ ප්‍රශ්නෙට උත්තර දෙනකොට අනුර කුමාරට කැමති කියලා ඊළඟ ප්‍රශ්නෙට උත්තර දෙනකොට සජිත් ප්‍රේමදාසරත් කැමති කියලා උත්තර දෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මේ පහළ පන්තිවල ඉතාමත්ම 6-7 පන්තිවල මේ ළමයින්ට ඉගෙන ගන්නවා මේ කුලක කියලා එකක්. ඒ කුලක දෙකක් මේ ඉන්ටර්සෙක්ට් වෙනවා. මට ඒක සිංහල වචනයක පාඩම මතක්ුන්නේ නැහැ. මම මතක තියෙන්න ඕනේ ඇත්තටම. මේ ඒක ඒ දෙක ඇතුලේ පොදුවේ තියෙන්න පුළුවන් තව ප්‍රමාණයක් ඉන්නවා. ඒ දෙන්නට අනිත් එක දෙන්නගේ ක්‍රියාකලාපිත ගැන තියෙන නැතු ඊළඟ ජනාධිපති විය යුත්තේ අනුර කුමාරද සජිත් ප්‍රේමදාසද කියලා නෙමෙයි මේ ප්‍රශ්නයෙන් අහලා තියෙන්නේ. මොහුගේ ක්‍රියාකලාපත්වය මේ ඒ වගේම තමයි මේ රටේ ආර්ථිකය පාලනය කිරීම පිළිබඳ ආණ්ඩුවට තියෙන කැමැත්ත සහ අකමැත්ත දෙකම එක ළඟ තියෙන්නේ 50 ගණන් 40 ගණන් වල තියෙන්නේ. ඉතින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අහලා තිබුණා මේක මෙහෙම වෙන්න කොහොමද කියලා. මිනිස්සු ආර්ථිකය ගැන මෙහෙම කියද්දී අනුර කුමාර ගැන මේ විදිහට කැමති වෙන්න කොහොමද කියලා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බැරි වෙලා මෙහෙම ප්‍රශ්න කරනකොට අපිට තේරෙන්නේ ඔහුගේ මේ නොමේරු බව තමයි අපිට පෙනියන්නේ. ඒක ප්‍රශ්න කරන්නේ
1: ලංකාවේ මෙච්චර කල් දේශපාලනය කෙරුවේ ප්‍රතිපත්ති දේශපාලනයවත් එහෙම නැත්තම් අපි වේටඩ් දේශපාලනය කියන්නේ වේට් එකක් තියෙන දේශපාලනයක් නෙවෙයි කියන්නේ. නිකම් මේ සරල සටන් පාට දේශපාලනයක්. මේ සටන් පාට දේශපාලනය තුළ මොනවා කිව්වත් එහෙයි කියන එක අනුවද කරමින් ඉන්නු මේ ළඟදී බොහොම ලස්සන කතාවකුත් සිද්ධ වුණා. සිද්ධ වුණේ බොහොම මේ අපේ සර්පයා කේ සමන් කුමාර කියනවා මේ අවුරුදු 2500ක් මේ රටේ ජනතාව තමන්ට නොතේරෙන භාෂාවකින් බනහපු ජනතාවක් ඉන්නේ රටක. ඉතින් රට මෙහෙම තියෙන එක ගැනත් අපි සන්තෝෂ වෙන්න ඕනේ කියලා සමා වෙන්න මම මේ කිව්වට. ඉතින් මේක තමයි ඇත්ත.

0: අලුත් තීනයක් අරගෙන ලබන සතියෙත් අපි ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. සුපුරුදු විදියට පෑය දෙකක් අද ගත වෙලා ගියා මැදිරියේ මාත් සමග ජගත්තේ දිරිසිංහ, සාලිය ගලප්පත්ති, රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ ලබන සතියේ අපි හමු වෙනවා. එතෙක් සම්බුදෙනවා මතක තියාගන්න අපිට හැම වෙලාවෙම ඔබ සමග සම්බන්ධ වෙන්න ඕනේ. මේ සතිය අපිට කතා කරන්න බැරි වුණා නම් ලබන සතියේත් මොනවා හරි දෙයක් කතා කරන්න පණිවිඩයක් එවන්න.
1: දිවි මගෙහි මෙතෙක් දුර මා සමග ගමන් කළ, මා සමග සිනාසුණු, මා සමග ඉකිබින්ද රසික ඔබ මට කුමුදෙකි, ගඟුලෙකි, පහනෙකි, පවනෙකි.